0: සුබ උදෑසනක්. වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අසුනවයයි එක අසුනවයයි තුන දිවයින පුරා සිසාරා.
1: රැල්ලට හැමෝම කරන දේ කරන්න ලේසි. හැබැයි රැල්ලට විරුද්ධව පීනන්න හදන්නේ පණ තියෙන ශක්තිමත් මිනිස්සු විතරයි. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: දැඩි වැඩි
2: වෙලා. අංක 1යි ලග්න 1යි.
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: Prem Radio, Sri Lanka's number one chart show.
1: Number 20.
2: Number 10.
1: Number 5.
2: Number 1.
3: Saturday weekend එක happening කරගන්න.
4: එතන වෙලාතුර ජනප්‍රිය සින්දු එක දිගට එක පැලට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
3: Supreme Radio. Super Hits 20 with Hasita.
5: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
6: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
7: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
8: ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
8: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ. පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: ලොව හොඳම දූපත් ගමනාන්තයේ විදිහට ලංකාව නම් කරලා තියෙනවා. අපි එක නිපුූ හොඳේ
2: යාඩම්බ
1: අපි එක අපපුඩියක් ගහලතින්නේ සතුර සමරන්න නෙලාවා කිරිබත් කැල්ලකුත් කන්න ඕන්න පුළුවන්න්නේද තාමත් කියන ඕන ලංකාවේ සංචාර කර්මාන්තය දියුණු කරන්න තාමත් වැඩපිළිවුලක් හරිට නෑගල තින් අපට දුකයි නේදේ
0: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ හතට
3: හරින දැන් අන්න නැවැත්තුවා මම කිව්වන හෙමින් යමු කියලා
1: කොහෙද මේ නෝනයි මහත්තයා යන්නේ වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද
4: අද ඉතින් නිවාඩු දවසනේ සර් එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා
1: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ
5: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න ගැලපෙන බා මියුසික් වයිබ් එක
0: සුප්‍රීම් මියුසික් සන්දේ
5: ඉනිදා උදේ නවයට
4: ඉගෙන්න සර්
6: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
7: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න විශේෂයෙන් ගර්භණී මව්වරුන් කුඩා දරුවන් වයස්ගත පුද්ගලයන් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයන් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 සුප්‍රීම් රේඩියෝ.
8: සුප්‍රීම් රේඩියෝ. මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහගම්පොළ
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම
5: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
7: සින්දු කැෆේ විත් නිමේෂා.
8: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
9: The welcome show.
6: I work for the Sanakavala Udaysan
9: Hala. Supreme Radio, the welcome show.
8: Satya Davas Pahima, Uday Hatata.
9: The welcome show.
6: Anugrahaya.
10: Vartha Pita Vartha Thambane Koti Ate NLB Tanadithane Luturaiye Rupyal Koti Dahatuna Name Ata Ikmavu Devanta Supiritya Galabadimin Rate Sangvardhaneta Devanta Shaktiyak Vemin Obat Dinawa Ratat Dinawana Jatiye Mahatana Sampata Tanadithane Viladigena Obat Koti Patiyaku Wan.
11: Navina Takshanayen. නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
12: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
13: 89.1 89.3

89.3 Supreme Radio. Supreme Radio.

0: Endless Weekend with Supreme Radio.
1: රැල්ලට හැමෝම කරන දේ කරන්න ලේසි. හැබැයි රැල්ලට විරුද්ධව පීනන්න හදන්නේ පණ තියෙන ශක්තිමත් මිනිස්සු විතරයි. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුභ දවසක්.
2: සුභ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
1: තෑගි පැඩි
2: වෙලා. අංක එකයි ලග්න එකයි.
1: සියක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුභ දවසක්.
3: දවස සුභයි සිහින දිනයි. සුභ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
1: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා ඉතින් ඒ වartifactId උඹලට වරු කියන්න බෑනේ
4: ඔනි කර තරුවක් තමත් ඔනි කර තරුවක්
1: back to back සින්දු අහන්න
5: let's go
0: every weekday at 4 p.m. in Porto with Ashi Ali
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා
7: සුවඳ දැනි දැනි දැනෙනවා
0: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
6: සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය
8: එන්න

89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: Endless Weekend with Supreme Radio. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පව ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයක ප්‍රථම තියාගේ දිනාගත් වාසනාවන්තයා ගම්පහ රත්නසිරි මහතා.
1: මම රත්නසිරි මම ගම්පහ දේශී බදීකේ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසයක් තියෙනවා. මම ඇඳුනා මම ලක්ෂයක් ඉස්සර දෙකක් තුනක් ඇදලා තියෙනවා. රුපියල් 40ක් දීලා ටිකට් එකක් ගන්න. ගත්තොත් තමයි ටිකට් එකක් ඇදෙන්නේ. ගන්න නැතුව මේක ඇදෙන්නේ නැහැ. මේක දිනුන්නේ නැහැ කියන්නේ නැහැ. රාජ්‍යගත මේක තියක් කරේනෝ ජනාධිපති ආර මොදලට ඒකත් රටට සේවයක්. මේකෙන් අපිට ව්‍යාපාරයක් කරගන්න පුළුවන්. ඒකත් අපිට සෑහෙන සේවයක් කියන එක මම බලාපොරොත්තු වෙනවා. මම මගේ වචනට ගෙනවා. ලේත් ෂොප් එකක් කරන් හිටිය මම ඉස්සෙල්ලා ලේත් ෂොප් එක මගේ ව්‍යාපාර වැඩිලා ගියේ. මගේ ව්‍යාපාරය නැවත නගා සිටු වීම තමයි මගේ එකම ප්‍රමාණය. මේ ලක්ෂය ඉස්ස මම කියන්නේ මේ ටිකට් ගන්න ගත්තොත් තමයි ඇදෙන්නේ. මගේ ව්‍යාපාරකේ මට කරන් යන්න පුළුවන් දැන් කිසි කරදරයක් නැහැ. ජාතික ලොතරැයි මණ්ඩලයට ඒ කාර්යමණ්ඩල සහෝදර සියලුම දෙනාට මම ස්තුති කරනවා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සල්ජාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
1: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි පුදලා ලියව කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙතින් දන්න කියන GI box bar.
5: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The welcome show.
7: I burst the bodas nakavala udasana hada.
6: Supreme Radio the welcome show.
5: Satya davas pahema udey hatata.
6: The welcome show.
7: Anugrahaya.
8: Wartha pita wartha tambeme koti 8 NLB tanadita hane nuturaiye rupiyal koti 13.98 ikma u davanta supiritaya galaba dimin rathe samvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiya mahatana sampatha tanadithane veladigena obat koti patiye kuwan.
9: Meltol hisarathaya una sempratishyawa angapata දිනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
10: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකලමු.
11: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
12: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
13: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: 89.3 Supreme Radio
1: Meltdol හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි.
2: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2 739 188.
3: Sri Lanka's number one chart show.
4: Number 20.
3: Number 10.
4: Hey! Number 5.
3: Number 1.
2: Saturday, weekend ek happening karaganna.
5: Eta vela thore janapriya sindu ek dikata ek palata. Sinasurada udaye 10 indan dawal 12 wenakal.
2: Supreme Radio. Supreme Radio Super Hits 20 with Hasita.
5: ජීවිතේ වෙනසක් හොයන ඔබට
6: අතරින් මේ පෘථිවියට අමතරව හිතන්න පුතාව කොහෙ හරි
7: හිතට ශක්තිය
5: සිරුරට සුවය
8: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානම හේතු බලපාන
7: ලස්සනට ඉන්න අලුත් රහස්
6: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
5: කලර්ස් වල පිළිකෑම
9: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
7: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
5: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
10: The Welcome Show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: සාමාන්‍ය චාමර මේ අපේ මේ වාහනවල තියෙනවානේ වයිප එක. මෙන්න මේ වයිප එක හොයාගත්තේ කවුද කියලා දන්නවද? ඒ වයිප එක හොයාගෙන තියෙන ගෑනු කෙනෙක් කෙනකෝ දන්නවද? කවුද? හරි ආඩම්බර කතා කරන්නේ. 1902 වගේ කාලේදී චාමර කාන්තාවක් නිව්යෝක් නගරයේ සංචාරයේදී දකිනවා හිම වැටෙන වෙලාවට රියදුරාට වාහනය නවත්ත වාහනය බැහැලා හිම අයින් කරන්න වෙනවා කියලා. ඒක සැරින් සැරේ කරන්න වෙනවා. ඒක පුදුම දුකක් චාමර. ඇය තමයි මේරි ඇන්ඩර්සන් කියලා කියන්නේ. ඒ ඇයට පුළුවන් වෙන ඔය වයිප් එකේ මුල් සැලසුම හදන්න.
2: ඒ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට
10: The Welcome Show.
3: 89.1 89.3 Supreme Radio. Supreme Radio. Supreme Radio. Wagi handa. Wagi rata.

0: සිටි කෙල්ලෝ
1: උදේටයි දැන් වෙලාව.
2: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ දුතරයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

උදේ 8 විනාඩි 7යි දැන් වෙලාව. Good morning, good morning, good morning. ඔනිතින් සතියක් තිස්සේ බලාගෙන හිටියනේ සෙනසුරාදා දවසට හසිත එනකන් නේද? දවස පුරාවටම ඔන්න හද දවසේදීත් හැකියාවක් තියෙනවා සින්දු එක ඩිගර අහන්න. 10 ඉඳලා 12 වෙනකන් සුපුරුදු පරිදි චාට් ෂෝ එක අහන්නත් ඔයාලට හැකියාවක් තියෙනවා. අද දවස්සේ අපිට කතා බහ කරන්න ගොඩාක් දේවල් තියෙනවා. දැන් පොසොන් එහෙම ඉවර වෙලා කට්ටිය දැන් මොකද කරන්නේ? ඒ වගේම දැන් ඉදිරියට මොකද කරන්න බලාගෙන ඉන්නේ? ඉතින් මේ හැම ආකාරයකම දේවල් අපිට කතා බහ කරන්න ඔයාලට හැකියාවක් තියෙනවා. ඉතින් මම මේ මතක් කරන්නේ ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මේ පැත්තට WhatsApp message එකක් දාන්න. ඉතින් මේ හැම දෙයකින්ම මේ පැත්තට සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ social media platform ගැන. ඔයාලට යන්න හැකියාවක් තියෙනවා Supreme Radio අපේ Facebook page එකට. ඔයාලට බලන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒක ඇතුලේ තියෙනවා දැනුමට ගන්න දේවල්, විනෝදයට මේ හැම ආකාරයකම දෙයක් ඔයාලට බලා ගන්න හැකියාවක් තියෙනවා Supreme Radio අපේ Facebook page එකට ගියොත්. එහෙම ඒ විතරක් නෙවෙයි. ඔයාලට යන්න පුළුවන් TikTok එකේ හැම මේ වෙලාවෙ ඉන්නවනම්. නැත්නම් ඔයාලට TikTok page එකක් එහෙම තියෙනවනම්. ඔයාලට පුළුවන් TikTok එකේ තියෙන අපේ Supreme Radio channel එකට යන්න. ඒක follow කරලා ඒකේ තියෙන දේවල් බලන්නත් හැකියාවක් තියෙනවා. මේ හැම දෙයක් එක්කම ඔයාලට ඒවා බලද්දී ඔන්න අපේ ඉදිරියේදී දාන්න નિયમિત ලස්සන කන්ටෙන්ට් ඔයාලට බලා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ හැම මතක් කිරීමක් එක්කම තමයි මම මේ මතක් කරන්න යන්නේ අපේ හොට්ලයින් නම්බර් එකයි WhatsApp නම්බර් එකයි. අද දවස පුරාවටම ඔයාලට මට කතා කරන්න, ඒ වගේම මට මැසේජ් කරන්න හැකියාවක් තියෙනවා. 0112510510 අපේ හොට්ලයින් නම්බර් එක. ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. ඒ විතරක් නෙමෙයි ඔයාලට හැකියාවක් තියෙනවා මේ පැත්තට WhatsApp message එකක් දාන්න. 0718 893 893 කියන අපේ WhatsApp number එකට ඔයාලට බලන් WhatsApp message එකක් දාන්න. එහෙනම් ඉතින් පටන් ගන්න ලෑස්ති වෙන්නේ මේ අපේ trip එක. සුපුරුදු පරිදි සෙන්සුරාද දවසේ මම ඔයාව එක් කරගෙන යනවා. එහෙනම් ඉතින් දෙකටම එකතුලා ඉන්න, හතරෙන් එකතු කරගන්න ඔයාව මේ ලස්සන සින්දුවට. දෙකටම ඉන්න මගෙත් එක්ක. 8 විනාඩි 9යි දැන්.

0: A su nave hai ekran, a su nave hai tune. Supreme Radio. Magi hale, magi rata.
1: රැල්ලට හැමෝම කරන දේ කරන්න ලේසි. හැබැයි රැල්ලට විරුද්ධව පීනන්න හදන්නේ පණ තියෙන ශක්තිමත් මිනිස්සු විතරයි. සිහි නැතිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: දැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: සියයක්ම ඔබ යටි.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: Endless Weekend with Supreme Radio.

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: උසස් මුදත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011-2-864-012
3: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාන්නික බ්‍රාස් ස්ටේනස් සරුමේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
4: ජීවිතේ වෙනසක් හොයන ඔබට
5: යතරනේ මේ පෘථිවියට අමතර හිතන්න පුතාව කොහෙද?
6: හිතට ශක්තිය.
4: සිරුරට සුවය.
7: ඇති වෙන්න නිකන් ඇති වෙන්න. ජානන හේතු බලපාන.
6: ලස්සනට ඉන්න අලුත් රහස්.
8: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට. සමහර අය රිච්
4: කලර්ස් ගුණ පිළිකෑම.
9: යාපොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
6: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
4: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
10: Supreme Lifestyle with Manisha. සතිය දවස් පහේම උදේ
11: හරිනි දැන් අන්න නැවැත්තුවා. මම කිව්වන හෙමින් යමු කියලා.
12: කොහෙද මේ නෝනයි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
13: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන්ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නෙම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
12: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
4: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක.
10: සුප්‍රීම් මියුසික් සන්දේ.
4: ඉනිදා උදේ 9:00ට.
13: ඉගෙනන සර්.

0: Endless Weekend with Supreme Radio.
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්.
2: මේ ධන නිධානය 8,03,68,000 ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රත්නපුරේ ප්‍රියරත්න මහතා.
3: මගේ නම ප්‍රියරත්න. මට රුපියල් 40කින් කෝටි 8,36ක් හම්බුණා. මේ ඇතරම මේ ලොතරැයි මණ්ඩලයේ බොහොම අතිම ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව. ඒකම මම නිතරම ලොතරැයි ගන්නවා, දවසට 10-15ක් ගන්නවා. ඉතින් මට කවදාද ලොතරැයි කැඳේ කියලා මට විශ්වාසයක් තිබුණා. බොහොම සන්තෝෂයක් ලැබුණා. මම හරි දා නිඳ ගියත් නෑ මට මේගේ මුදල් ලැබීමක පිළිබඳව. ඇතරම ලොතරැයි මණ්ඩලයේ දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කරනවා. මේ මුදලක් ලැබුණාම මේ ජීවන යොදා ගන්න පුළුවන්. අතරම ලොතරැයි මණ්ඩලයට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රයෝග මුදල් ලබා දීම පිණිස. අතරම මේ වැඩි වැඩියෙන් ලොතරැයි මිලදී ගන්නද එතකොට තමයි මේ ලොතරැයි ගත්ත තරම තමයි මේ දිනුම් ඇදෙන්නේ. මම හිත හැමෝටම වාසනාවක් තියනවා මේ ටිකට් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. මම ඉදිරියට ටිකට් නිතරම ගන්නවා. ලොතරැයි මණ්ඩලය වෙනුවෙන් මේ ඔබට ජයග්‍රහණ ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව් අතරම ලොතරැයි මණ්ඩලයට බේවත්ව ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ මුදලක් මට ලබා දී පිළිබඳ විතරටත් ඔබ තමන් හදලා කියන්නේ නිතරම ලොතරැයි මිලදී ගන්න කියලා.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
4: 89.1 89.3 Supreme Radio.

0: Endless Weekend with Supreme Radio. සමරුඵලක පදක්කම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල Opnim Productions වෙතින් අමතන්න 0.77 600 1022.
1: ඔයන්නේ පඬිතු නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනාට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
3: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු හදමු.
3: මම මේ GI box බෝඩ් කරන්න ආවේ.
1: දෙන්නම් කොහොඳ වර්ගයේ?
3: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI box බා.
4: මෙන්වා මෙතින් දන්න තියෙන GI box බා.
5: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
6: සුවඳ දැනි දැනි දැනෙනවා.
7: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
5: සතියේ දිනවල රාත්‍රී 7ට
3: අනුග්‍රහය
8: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තන නිධානයේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
9: The Welcome Show.
10: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
11: සාමාන්‍ය චාමර මේ අපේ මේ වාහනවල තියෙනවානේ වයිප එක. මෙන්න මේ වයිප එක හොයාගත්ත කවුද කියනවා දන්නවද? ඒ වයිප එක හොයාගෙන තියෙන ගෑනු කෙනෙක් කෙනකෝ දන්නවද? කවද මාටි අඩම්බර කතා
12: කරන්නේ.
11: 1902 වගේ කාලෙදි චාමර කාන්තාවක් නිව්යෝක් නගරයේ සංචාරයේදී දකිනවා හිම වැටෙන වෙලාවට රියදුරාට වාහනය නවත්ත නවත්ත වාහනේ බැහැලා හිම අයින් කරන්න වෙනවා කියලා. ඒක සැරින් සැරේ කරන්න වෙනවා. ඒක පුදුම දුකක් චාමර. ඇය තමයි මේරි ඇන්ඩර්සන් කියලා කියන්නේ. ඉතින් ඇයට පුළුවන් වෙන ඔය වයිප් එකේ මුල් සැලසුම හදන්න.
10: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
9: The Welcome Show.
13: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
14: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහිත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
13: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
15: 89.1 89.3 Supreme.

අපි ලස්සන හින්දි සින්දුවකුත් ඇහුවා නේද? 8යි විනාඩි 40ක් වෙලා තියෙන්නේ දැන්. ඒකතු කරගන්න කිහිප දෙනෙක් ඉන්නවා. මම මේ පැත්තට ආවේ යනව ඒකතු කරගන්න. WhatsApp එක පැත්තට යන්න ලෑසි වෙන්නේ. ඔන්න මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා සේරුවා විල කෙඩියේ සමරසිංහ. හිතමත් ගෝනේ මිතුරු මිතුරන් සියලු දෙනා මාත පවුලේ සියලු දෙනා වෙනුවෙන් මියුරු ගීතයක් ගුණට මුසු කරන්න කියලා ඔන්න කියලා තියෙනවා කෙඩියේ සමරසිංහ. අනිවාර්යෙන්ම ආදරෙන් එකතු කරගන්න ඔන්න සේරුවා විලින්ද තමයි මේ විදිහට කෙඩියේ සමරසිංහ මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ එකතු කරගන්න ලෑසි වෙනවා මේ වෙලාවේ ඔන්න ඉන්දික මාව අහගෙන ඉන්නවා. නාවලින් තම මේ විදිහට මාව අහගෙන ඉන්නේ. ලස්සන ගීතයක් අහන්න ඔන්න වයිෆෝ ඒ වගේම චූටි බබාව අම්මව තාත්තව පවුලේ හැමදෙනෙක්ම අත්කතු කරගන්න කියලා තමයි ඔන්න ඉන්දික කියලා තියෙන්නේ. ඊට පස්සේ ආයෙත් යන හදන්නේ නාවලට තමයි. ඔන්න දේශප්‍රිය මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා. අද නිවාඩු පාඩුවේ අහගෙන ඉන්නවා කියලා තමයි ඔන්න දේශප්‍රිය කියලා තියෙන්නේ. එකතු කරගන්න ලස්සන සින්දුවක් අහන්න මාවත් කියලා ඔන්න කියලා තියෙනවා. හරි, මෙයාලවත් එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් අහලා ආයෙත් මේ පැත්තෙන් එකතු වෙමු. හිත දුර හන්දා අපි අහන්න යන්නේ අන්න එක ආත්මා ලියනගේ හිත දුර හන්දා දිගට මගෙත් එක්ක ඉන්න 8 විනාඩි 41යි දැන්.

0: 89.1 89.3 Supreme Radio
1: Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol පැරසිටමෝල් විශේෂයකි
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
4: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා ඔව් කෙනෙක් මේ පැත්තට එනවා අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා හා අයිබෝ නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ
5: අනිත් අය කරන එකම තමා පුත
4: හරි තව කෙනෙක් එනවා අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ
6: අයියෝ අයියා අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපිරි රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ
7: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
8: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් මැක්
9: ලෝකයේ තවත් දවසකට අවදි වුණා ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා
10: The welcome show.
6: I work subodasana kavala udasana hala.
10: Supreme Radio the welcome show.
9: Satya davas pahema udey hatata.
10: The welcome show.
6: Anugrahaya.
2: Vartha pita vartha tabine koti ate NLB danadithahane loturaiye rupiyal koti 13.9 ikma u devanta supiritya galaba dimin rathi sangvardhaneta devanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha danadithahane biladigena obat koti patiyeku wan.
11: Navina takshanayen නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
12: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

ඔනොයාකාරයට තමයි අද දවස ගලාගෙන යන්නේ. මම මේ පැත්තට ආවේ වට දෙයක් ගැන මතක් කරන්න. එතමයි දැන් අපි මේ දවස්වල නිරන්තරයෙන්ම අහන දෙයක් තමයි මේ ඩෙංගු ව්‍යාප්තිය කියන්නේ. නේද? දැන් ඩෙංගු කියන දේ පොඩ්ඩක් මේ ව්‍යාප්තිය ටිකක් වැඩියෙන් අපිට මේ දවස්වල අහන්න දකින්න ලැබෙනවානේ. ඉතින් රෝගීන් ගොඩක් වාර්තා වෙනවා මේ දවස්වල. ඉතින් ඇයි මේක මෙහෙම වෙන්නේ? ඉතින් මේ දේවල් වෙන්න මොකද හේතුව? දැන් මේ දවස්වල අපි දැන් නිරන්තරයෙන්ම දකින්නවනේ මේක වැසිබර කාල ගුණයක් තමයි මේ දවස්වල තියෙන්නේ. ඉතින් කාලයක් තිස්සේ දැන් ඔන්න ටික ටික වැහැලා වැහැලා දැන් අර අපි නොදැනුවත් හෝ දැනුවත් අපි අර වතුර එකතු වෙන තැන් අපේ අවට තියාගෙන ඉන්නවා වෙන්න පුළුවන් නේද? මයිකින් නොදැනුවත් හෝ නොදැනුව මේ දැනුවත් නැහැ කිව්ව නොදැනුවත් තමයි තියෙන්නේ. හරි, නොදැනුවත් තමයි වාගේ වටපිට ආවේ වතුර එකතු වෙන තැන් තියෙන්නේ. හරි, අපි එහෙම කියමු. ඉතින් ඔයාට හැකියාවක් තියෙනවා, දැන් ඔයාට අදාළ ප්‍රදේශයක් තියෙනවානේ, මේ අදාළ ප්‍රදේශය ඔයාට පිරිසිදු කරගන්න හැකියාවක් තියෙනවා. දැන් ඩෙංගු ව්‍යාප්තිය දැන් අපිට අදාළ ප්‍රදේශය සුද්ධ පවිත්‍ර කරගත්තාම ඒක රටේම අයට ලේසියිනේ නේද? රටේම අය ඔය දේ ඔය විදිහට කරොත් එහෙම මේ ඩෙංගු කියන එක අපිට පාලනය කරගන්න හැකියාවක් තියෙනවා යම් තාක් දුරකට. හරි, ඉතින් තමන්ගේ වටපිටාවේ තියෙන වතුර එකතු වෙන තැන් ඉවත් කරලා දාන්න, පිරිසිදු කරලා දාන්න. පිරිසිදුවට ඉන්න එක කොහොමත් අපිට වැදගත් නේද? අපිට අපේ මනසට අපේ ජීවිතයට ගොඩාක් වැදගයි මේ පිරිසිදුරින් එක. ඉතින් අපේ වටපිටාව පිරිසිදු කරගන්න අපි දැනගන්න ඕනේ. ඉතින් ඩෙංගු කියන දේ පාලනය කරගන්න අපිත් සහයෝගය ලබා දෙන්න ඕනේ. අපේ වටපිටාව පවිත්‍ර කරගෙන ඒක හොඳට මතක තියාගන්න. ඩෙංගු කියන්නේ හරි කියන්නේ ලොකු ඛේදජනක රෝගයක් නේද? දැන් ගොඩාක් අයට වැළඳුනහම ඒක මරණයකට පවා අත්වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම කරගන්න ඕනේ නැහැ නේද? අපේ ප්‍රදේශය අපි සුද්ධ පවිත්‍ර කරගෙන අපිට අදාළ වටපිටාව අපි පරිසරය සුරකින ගමන් අපි රැස්තියෙන් තියාගනිමු. අපේ මනසට වගේම ගතරත් එතකොට නිදහසක් දැනේ. මේ මතක් කිරීම අන්න ඒ සම්බන්ධ. ඉතින් අලුත් පැයකට තමයි මේ විදිහට අපි යන්න ලෑස්ති වෙමින් ඉන්නේ. මතක් කරන්න ඕනේ ඊළඟ පැයේදී මුල මම මතක් කරන්නම් අපේ හොටෙල් නම්බර් එකයි WhatsApp නම්බර් එකයි. දැන් මම මතක් කරා ඩෙංගු ගැන අපිට කතා බහ කරන්න ගොඩාක් දේවල් තියෙනවා. දැන් ඉදිරියේදී දැන් FIFA World Cup එක පැවැත්වෙනවා මේ දවස්වල. ඉතින් ඒ ගැන කතා කරන්න ඕනේ ඉදිරියේදී. ඒ වගේම මේ ගොඩාක් දේවල් තියෙනවා. තව කතා කරන්න ඔයත් එක්ක වර පුළුවන් මේ පැත්තට WhatsApp message එකක් දාන්න. මේ පැත්තට හොට්ලයින් නම්බර් එකට කෝල් එකක් ගන්න. මම ලෑස්තියෙන් ඉන්න ඔයාව ආදරෙන් මේ ලස්සන සින්දු වලට එකතු කරගන්න. එනං ඉතින් අපි ලස්සන ගීතයකට ගිහිල්ලා අලුත් පැයකින් තමයි හමු වෙන ලෑස්තියෙන් ඉන්නේ. දෙකටම එකතු වෙලා ඉන්න මගෙත් එක්ක ආදරෙන් එකතු කරගන්න ඔයාවත් මේ ලස්සන සින්දුවට. දෙකටම ඉන්න මගෙත් එක්ක.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ අහසෙන් දිලේ පොළොවෙන් බලේ කොතනක් ඇහේ

0: 89.1 Supreme Radio
1: රැල්ලට හැමෝම කරන දේ කරන්න ලේසි. හැබැයි රැල්ලට විරුද්ධව පීනන්න හදන්නේ පණ තියෙන ශක්තිමත් මිනිස්සු විතරයි. සිහි නැතිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක් අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: Endless Weekend with Supreme Radio.

නවය විනාඩි 11ත් වෙලා තියෙන්නේ. අපි හද දවසේ මම ඉන්න දෙවනි පැයට තමයි මේ විදිහට ඇවිත් ඉන්නේ. ඉතින් මම කිව්වනේ මුලදීම මතක් කරන්න අපේ හොට්ලයින් නම්බර් එකයි WhatsApp නම්බර් එකයි කියලා. ඉතින් 0112 510 510 කියන අපේ හොට්ලයින් නම්බර් එකට ඔයාලා හැකියාවක් තියෙනවා කෝල් එකක් ගන්න. මම ලෑස්තියෙන් ඉන්නවා ඔයාව මේ ලස්සන සින්දු වලට එකතු කර ගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් WhatsApp එක පැත්තට මැසේජ් එකක් දාන්න. මම මතක් කරන දුරකථන අංකය 0713 893 0713 893 කියන අපේ WhatsApp නම්බර් එක තියෙනවා. ඔයාලට පුළුවන් ඒ පැත්තට මැසේජ් එකක් දාන්න. මම ලෑස්තියෙන් ඉන්නවා ඔයාගේ ලස්සන නම, ඔයාගේ ආදරණීයන්ගේ ලස්සන නම් ටික මේ මුළු ලෝකෙටම ඇහෙන්න ලස්සන සින්දු වලට එකතු කර ගන්න. මෙවතර ගෝලයක් ගන්න මේ පැත්තට WhatsApp message එකක් දාන්න. ඔයර හැකියාවක් තියෙන. මේ මතක් කිරීම 10 ඉඳලා 12 වෙනකම්. පැය දෙකක් තියෙනවා ඔන්න. හොඳට මතක තියාගන්න අපේ chart show එකේ පැය දෙක. ඔයාලට පුළුවන් chart show එකත් එක්ක එකතු වෙන්න අද දවසේදී ගීත විශ්වයේ කොහොමද පෙළ ගැස්ම සිද්ධ වෙලා තියෙන්නේ කියලා ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. chart show එක අහගෙන හිටියොත්. ඉතින් 10 ඉඳලා 12 වෙනකම් ඔයාලට chart show ගහන්න පුළුවන් කියන එක හොඳට මතකේ තබා ගන්න. ඊට පස්සේ අපි යන්න හදන්නේ අද දවස පුරාවටම ඔයත් එක්ක ඉන්න බලාපොරොත්තුෙන් ඉන්න මම. ඉතින් අපිට කතා බහ කරන්න හැකියාවක් තියෙනවා. මම අර මතක් කරපු හොට්ලයින් නම්බර එක WhatsApp නම්බර එක ඔන්න මම ආයෙත් ඒ ගැන කිව්වා. ඒ වගේම කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. දවස පුරාවට මම ඔයත් එක්ක ඉන්නවා කියලා කිව්වනේ. සවස වෙනකම් මම ඔයත් එක්ක මේ පැත්තෙන් රැඳිලා ඉන්නවා. එක දිගට සින්දු කොටක් අහන්න ඔයාලට දෙන්න ලෑස්තියෙන් ඉන්නවා. ඉතින් අපිට ගත කරන්න පැය කිහිපයක් තියෙනවා. ඉතින් මේ මතක් කිරීම එන්න මේ පැත්තට අපි ලස්සන සින්දු වලට එකතු කරගන්න ගමන් මේ දවස ආදරෙන් ගත කරමු. අලුත් පැයක් තමයි මේ විදිහට පැයක් පටන් ගන්න තියෙන්නේ. ඉතින් අහන දෙන ලෑස්තියෙන් ඉන්න ලස්සන කවර් සොන්ග් එකක්. දෙකම මගෙත් එක්ක එකදලා ඉන්න මේ වෙලාවේ මම අහගෙන ඉන්න ඔයාවත් එකතු කරගන්න මේ ලස්සන සින්දුවට. 9 විනාඩි 13 දැන්.

0: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: Sri Lanka's number 1 chart show.
3: Number 20.
2: Number 10.
3: Number 5.
2: Number 1.
4: Saturday weekend එක happening කරගන්න.
5: එදා වෙලාතුර ජනප්‍රිය සින්දු එක දිගට එක පැලට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
4: Supreme Radio. Supreme Radio. Super Hits 20 with Hasita.
5: Happening evening drive එක.
4: Lead කරන.
6: ඔබ ඉන්නේ කොහෙද කියලා.
5: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ. Back to back සින්දු අහන්න.
7: Let's go.
4: Every weekday at 4 PM in Porto with Ashi Ali.
8: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
9: සුවඳ දැනි දැනි දැනෙනවා.
4: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
8: සතියේ දිනවල රාත්‍රී 7ට
10: අනුග්‍රහය.

0: endless weekend with Supreme Radio.
1: නවය විනාඩි 23යි. මට ඉන්නවා කටියක් එකතු කරගන්න. යනව ඊළඟ සින්දුවට එකතු කරගන්න තමයි මේ විදිහට ලෑස්ති වෙන්නේ. ඉස්සලාම ඔන්න හොට්ලයින් නම්බර් එක පැත්තට යද්දී බොරලස් ගමුවෙන් කතා කරා. තිලක් එයා කිව්වේ මෙන්න මේ කට්ටිය එකතු කරගන්න කියලා. ඔන්න ඉතින් අතුල ඒ වගේම රසන්, ඒ වගේම චිත්‍රාක්කා, පත්මිනි, ස්වර්ණක්කා, කරුණාවති අක්කා මේ කට්ටිය එකතු කරගෙන ලස්සන සින්දුවක් අහලා බලමු කියලා තමයි ඔන්න මේ විදිහට කෝල් එකක් අරගෙන කිව්වේ. අපේ නිතරම කෝල් ගන්න කෙනෙක්, අපේ නිතරම අහගෙන ඉන්න කෙනෙක්. ඉතින් මේ කට්ටිය ආදරෙන් එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ යන්නේ අඹේ පුස්ස පැත්තට. ඔන්න ශ්‍රියානි මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා, තනියෙන් අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. බොහොම ස්තුතියි ආදරෙන් එකතු කරගන්න, ඔයාවත් ලස්සන ගීතයක් අහන්න. ඊට පස්සේ WhatsApp එක පැත්තට යන්න ලෑස්ති වෙන්නේ මහියංගන යෙන් එකතු කරගන්න කසුන්ව. ලස්සන සින්දුවක් අහන්න මාවත් එකතු කරගන්න. අම්මා තාත්තා ඒ වගේම මල්ටිවත් එකතු කරගෙන යාළු හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ අපි මොරටුවේ ලක්ෂාන් හෙන්ට්‍රි කබට් එකේ සෙට් එක අපිටත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා ඔන්න කියලා තිනවා. රන්දික, මදු, ලක්ෂාන්, අසංක එකතු කරගන්න කියලා තියෙන්නේ මොරටුවේ ඔන්න පැන්ට්‍රි කබට් එකේ සෙට් එක. ලක්ෂාන් පැන්ට්‍රි කබට් එකේ සෙට් එක තමයි මේ විදිහට එකතු කරගන්න කියලා තියෙන්නේ. හරි, thank you so much. ඔයගොල්ලෝ එකතු කරගෙන තමයි ඊළඟ ලස්සන ගීතේ මේ විදිහට අහන්න ලෑස්ති වෙන්නේ. මම ආයි පොඩක් කරන්නම්. අපේ හොට්ලයින් නම්බර් එක 2112510510 අපේ හොට්ලයින් නම්බර් එක. වට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. ඒ වගේම ඔයාලට WhatsApp මැසේජ් එකක් දාන්නත් හැකියාවක් තියෙනවා. 0718-893-893 0718-893-893 කියන අපේ WhatsApp නම්බර් එකට ඔන්න මැසේජ් එකක් දාලත් අපිට ඔයාව ආදරෙන් මේ ලස්සන සින්දුවට එකතු කරගන්න ඒ පැත්තට කියන්න හැකියාවක් තියෙනවා. හරි, එහෙනම් අපි ගත කරමින් ඉන්නේ අද දවසේ මම ඉන්න දෙවනි පැය. අපිට ඊළඟට ගත කරන්න තියෙන්නේ චාට් ෂෝ එකේ පළවෙනි පැය. ඉතින් මේ මතක් කරන්න එන්න මේ පැත්තට. අපි ලස්සන සින්දුව අහන ගමන් මේ දවස ආදරෙන් සාදරෙන් කියවන්න තමයි ලෑස්ති වෙන්නේ. වගේ නිදහස තව තව වැඩි කරගන්න, විනෝදේ තව තව වැඩි කරගන්න. අමාරුවෙන් ඉන්නවා නම් දැන් සතියක් තිස්සේ වැඩි කරලා නේ, දවස් පහක් තිස්සේ එක දිගට වැඩ කරලා වැඩ කරලා නිදහසක් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ නිදහස තව තව වැඩි කරන්න මම මේ පැත්තේ ඉඳලා ලෑස්තියෙන් ඉන්නවා. ඉතින් දිගටම 89.1 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න. හරි, එහෙනම් ලස්සන සින්දුවක් දෙන්නම් මේ වෙලාවේ අහගෙන ඉන්න ඔයාට. 9:26 වෙලා තියෙන්නේ. දිගටම ඉන්න වගේ තැක්ක. මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ.

0: එක 89.3
1: සුප්‍රීම් රේඩියෝ.
0: මගේ හඬ, මගේ රට.
2: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
3: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
2: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
4: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
2: මොන වර්ගයෙන්ද?
4: හොඳ වර්ගයක.
2: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
5: මෙල්වා මෙති දන්න කියන GI box bar.
6: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය, කසාගල ග්‍රීන් සුපර්, ශාකා, මාතලේ අතුරුගිරිය කඩුමිල, ගණේ මුල්ල, නාරම්මල සහ ගම්පොළ.
7: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
8: පුරෝහිත, වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
9: එම මෙහෙම
10: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
8: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
11: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
8: ඈ හැබෑවට
12: සතිය දවස් පහේම දවල් දෙකට
13: සින්දු කපේ with Nimesha.
14: The welcome show.
15: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
12: සාමාන්‍ය චාමර, මේ අපේ මේ වාහනවල තියෙනවානේ වයිප් එක. මෙන්න මේ වයිප් එක හොයාගත්තේ කවුද කියලා දන්නවද? ඒ වයිප් එක හොයාගෙන තියෙන ගෑනු කෙනෙක් කෙනකෝ දන්නවද? කවද? හරි අඩම්බර කතා
16: ගන්නේ.
12: 1902 වගේ කාලෙදි චාමර, කාන්තාවක් නිව්යෝර්ක් නගරයේ සංචාරයේදී දකිනවා හිම වැටෙන වෙලාවට රියදුරාට වාහනය නවත්ත වාහනය බැහැලා හිම අයින් කරන්න වෙනවා කියලා. ඒක සැරින් සැරේ කරන්න වෙනවා. ඒක පුදුම දුකක් චාමර. ඇය තමයි මේරි ඇන්ඩර්සන් කියලා කියන්නේ. ඒ ඇයට පුළුවන් නවා ඔය වයිප් එකේ මුල් සැලසුම හදන්න.
15: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
14: The Welcome Show.
17: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
18: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලයේ රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
17: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3

0: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමඟ නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුඵලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපුවරුදැන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නිම් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 188.
1: ඔය එන්නේ පණ්ඩිත නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
3: හා මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු හදමු.
3: මම මේ GI box board කරන්න ආවේ.
1: දෙන්නංක හොඳ වර්ගයේ.
3: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI box bar.
4: මෙන්වා මෙතින් දන්න තියෙන GI box bar.
5: ජීවිතේ වෙනසක් හොයන ඔබට
6: අතරේ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොයි හරි
7: හිතට ශක්තිය
5: සිරුරට සුවය
8: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
7: ලස්සනට ඉන්න අලුත් රහස්
9: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
10: කලර්ස් ගුණ පිළිකෑම
11: ජාපෝනි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
7: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
10: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
7: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
12: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
13: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The welcome show. කලබලෙන් කම්මැලි කමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udey hatata
14: The welcome show.
3: Anugrahaya.
15: Inna pyar

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

ඔන්න ඔයාකරට තමයි මේ පැත් ඉවර වේගෙන යන්නේ. ඉතින් නවය 54ත් වෙලා තියෙනකොට අපිට 10 වෙනි පැය මේ විදිහට අද දවසේ පටන් ගන්න ලෑස්තියෙන් ඉන්නේ. ඉතින් 10 ඉඳලා 12 වෙනකන් සුවිශේෂී සුප්‍රීම් රේඩියෝ සුපර් හිට්ස් 20 අහන්න හැකියාවක් තියෙනවා කියලා මම කලින් ඉඳලම කිව්වනේ නේද? දැන් ගොඩාක් අය සතියක් තිස්සේ බලාගෙන ඉන්නේ මේ සැරේ ගීත 20 පෙළ ගැස්ම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඔයාලට හැඳලා ඉන්න පුළුවන් අපිත් එක්ක දිගටම. ඉතින් දවල් 12 වෙනකන් එකදිගට සින්දු අහන්නත්, ඉතින් දවස පුරාවටම පොදුවේගෙම ගොනේද, දවස පුරාවටම අනේ සින්දු අහන්න හැකියාවක් තියෙනවා එක දිගට. අලුත්ද පරණද ඔයා කැමති ඕනෑම සින්දුවක් අහන්න හැකියාවක් තියෙනවා සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නවා. එනක ඉතින් අපි ඊළඟ පැයට යන්නත් ලෑස්තියෙන් ඉන්නේ. ඉතින් 10 ඉඳලා 12 වෙනකන් ආයෙත් මතක් කරන්න අපේ චාට් ෂෝ එක පටන් ගන්න තියෙනවා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. තවල් 12 වෙනකන් ලෑස්තියෙන් ඉන්නවා සින්දු 20ක් පුරාවටම කොහොමද මේ පෙළ ගැස්ම සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එනේදී අලුත් පැයකින් හමු වෙනකන් මම දෙන්න ලෑස්තියෙන් ඉන්නේ තවත් ආදරය කරන ඒ වගේම ලස්සන සින්දුවක්. ඉතින් මේ සින්දුවත් එක්ක තමයි මම ඊළඟ පැයට යන්න ලෑස්ති වෙන්නේ. දිගටම ඉන්න මගෙත් එක්ක අපි අහලා බලමු මේ ලස්සන සින්දුවා.

0: වෙලාමද කරනං දායේ දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනය ලොතරයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

ඉතින් සතියක් තිස්සේ බලාගෙන හිටපු අද දවස්සේ මේ ගීත විස්සේ පෙළ ගැස්ම කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ කියලා දැනගන්න තමයි ලෑස්ති වෙන්නේ. සුපුරුදු පරිදි ඔන්න අද චාට් එකට අලුතෙන්ම සින්දු දෙකක් එකතු වෙලා තියෙනවා. අලුත් කියන්නේ මේක කලින් රිලීස් වෙච්ච අද චාට් එකට අලුතෙන්ම එකතු වෙන්නේ. ඉතින් ඒකින් තමයි මම අලුත් කියලා කියන්නේ. හරි. ඉතින් අදත් ඔන්න සින්දු දෙකක් එකතු වෙලා තියෙනවා චාට් එකට අලුතෙන්ම. ඉතින් ඒ සින්දු දෙක තමයි ඉස්සල්ලාම නම්බර් 20 සහ නම්බර් 19 විදියට වට අහන්න දෙන්න ලෑස්තියෙන් ඉන්නේ. ඉතින් දවල් 12 වෙනකන් අපිට හැකියාවක් තියෙනවා මේ ලස්සන සින්දු 20 කොහොමද උඩ පහතට ගිහිල්ලා තියෙන්නේ කියලා අපිට දැනගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ ලස්සන සින්දු වලට කැමති නම් කොහොමද ඔයාට හැකියාවක් තියෙන්නේ අපේ මේ ලස්සන සින්දු උස් පහත් කරන්න, කියන්නේ ප්ලේලිස්ට් එක උඩටම අරගෙන ඉන්න හැකියාවක් තියෙනවා ඔයාට කොහොමද කියලා තමයි මේ කියන ලෑස්ති වෙන්නේ. 0718 893 893 අපේ WhatsApp නම්බර් එකට කියනත් හැකියාවක් තියෙනවා. ඒ වගේම සුප්‍රීම් රේඩියෝ අපේ Facebook page එකේ post එක තියෙනවා, අපේ Super Hits 20 post එක. ඔයාලට පුළුවන් ඒකට comment එකකුත් දාන්න. අපිට එතකොට ඊළඟ සතියේදී මේකේ ස්ථාන වෙනස් කරන්න හැකියාවක් තියෙනවා ඔබේ දැනුමුතුකම පරිදි. ඉතින් ඔයාගේ කැමැත්තට තමයි මේ සතියේ මේ දවසේදී අද ඔන්න මේ 20 පෙළ ගැහිලා තියෙන්නේ. ඉතින් අහන ලෑස්සෙන්නේ අද දවසේ චාට් එක අලුතෙන් එකතු වුණ පළමු ගීතය නම්බර් 20 විදිහට තමයි ඔන්න ඔයාලට මේ ලස්සන ගීතය අහන දෙන්න ලෑස්සෙන් ඉන්නේ. මේ සින්දුව කාලාන්තරයක් තිස්සේ අපි අහන හරිම සුන්දර ගීතයක්. මේක දැන් 2013-2014 වගේ කාල පරාසය තුළ තමයි මේ ලස්සන ගීතය බිහි වුණේ. ඉතින් මේ ලස්සන ගීතයත් එක්ක අපේ ගොඩාක් මතක ආය අලුත් වෙනවා. ඒ මතක හරිම ආදරණීය වාය මතක් වෙනවා. ඉතින් මේ මතක් වෙන ආදරණීය මතක් වීම අදටත් ඒ උණුසුමින්ම ආයත්සනයක් මතක් කරන්න තමයි අද දවසේදී ඔන්න මේ චාට් එකට මේ ලස්සන සින්දුව එකතු වෙලා තියෙන්නේ. එනං ඉතින් අපි අහලා බලමු අද චාටේට අලුතෙන් එකතුන නම්බර් 20 මේ වාචි සහ ශානිකා ගායනා කරන බඹරනාදේ.

0: සුවඳ වාගේ. 10:08 වෙලා තියෙන්නේ දැන්. අපි අද දවසේ ඔන්න චාට්ටිකට අලුතෙන්ම එකතු වුණ ඒ ලස්සන සින්දු අහලා ඉවරයි. අපි නම 20 විදිහට ඔන්න ඇහුවේ බාචි සහ ශානිකා ගායනා කරන බඹර නාදේ. ඉතින් මේ ලස්සන සින්දුවර කැමති නම් ඊළඟ සතියේ චාට්ටිකටම ඔයාලට අරගෙන එන්න හැකියාවක් තියෙනවා. මම කලින් මතක් කරන්නේ කොහොමද එහෙම කරන්නේ කියලා නේද? ඉතින් මම පස්සෙ මතක් කරන්නම් කොහොමද එහෙම ආයෙත් කරන්න කියලා. ඉතින් අපිට ඊළඟට අහන ලෑස්තියෙන් ඉන්නේ ඔන්න නම්බර් 19 විදිහට අහන්න තියෙන චාට්ටිකට අලුතෙන්ම එකතුන ඊළඟ ගීත. දැන් මේ සුපර් හිට්ස් 20 චාට් එකේ අපි සාමාන්‍යයෙන් අහනවනේ නේද, කවර් සොංග්ස් වැඩි වැඩියෙන් අහනවනේ. ඉතින් මේ කවර් සින්දු අතරේ අපිට ගොඩාක් හදවතට ලං වුණ අපේ ප්ලේලිස්ට් එකේ අනිවාර්යෙන්ම තියෙන කවර් සොංග්ස් ගොඩාක් ඉතින් අපි ළඟ තියෙනවා. අපි එකිනෙකාගේ රුචිය වෙනස්. ඉතින් නමුත් අපි ඕනම කෙනෙක්ට ඕනම විදිහකට අහන්න හැකියාවක් තියෙන ලස්සන ගීත තමයි ඉතින් සුප්‍රීම් රේඩියෝ තුලින් ප්‍රචාරය කරන්නේ. ඉතින් මේ ලස්සන සින්දු අතරේ ඉතින් ඔයා කැමති සින්දුවක් තියෙනවා වෙන්න පුළුවන්. මම දන්නවා සුප්‍රීම් රේඩියෝ අහන ඔයාට මේ ලස්සන සින්දු කොහොමත් ලස්සනයි කියලා නේද? ඔයා කැමති සින්දු දෙන්න කියලා මම දන්නවා හොඳට. හරි, ඉතින් නම්බර් 19 විදිහට අහන දෙන්න ලෑස්තියෙන් ඉන්නෙත් ඒ වගේම කවර් සොංග් එකක්. මනේජ් සහ තරිඳු ගායනා කරන ඉපදී ලොවේ කියන කවර් සොංග් එක තමයි ඔයාට අහන්න දෙන්න ලෑස්තියෙන් ඉන්නේ. එහෙනම් ඉතින් අපි අහලා බලමු. මම කියන්නම් පසුව කොහොමද මේ චාට් එකේ උඩටම මේ ලස්සන සින්දු ඇරන් එන්නේ කියලා. අහලා බලමු මේ වෙලාවේ මම වහගෙන ඉන්න ඔයාවත් එකතු කරගන්නම් මේ ලස්සන සින්දුවට. දෙගිර වෙන්න මගෙත් එක්ක.
1: Number 19.

0: ஸ்வனவே இத்துன
1: சுப்ரீம் ரேடியோ
2: රැල්ලට හැමෝම කරන දේ කරන්න ලේසි. හැබැයි රැල්ලට විරුද්ධව පීනන්න හදන්නේ පණ තියෙන ශක්තිමත් මිනිස්සු විතරයි. සිහි නැතිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි පැඩි වෙලා.
3: අංක එකයි ලග්න එකයි.
4: සියයක්ම ඔබ යතේ.
3: අංක දෙකක් ගැලපුණාම.
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක දෙකයි ලග්න එකයි.
4: 2500ක් අතේ. අංක තුනට.
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: සුප්‍රීම් රේඩියෝ.

0: A sú naviaj ekra, a sú naviaj tuhé. Supreme Radio. Magie hada, magie rata.
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දිනෝ කිරිබත්ගොඩ චාර්ලික බ්‍රාස්ටේලස් සම්මේරෝ දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස්ටේලස් නුවර පාල කිරිබත්ගොඩ
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: හැප්පෙනින් ඊවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
6: චන්දෝනි කරතරුවක් තමත් ගුනි කරතරුවක්
3: back to back සින්දු අහන්න
7: let's go
2: every weekday at 4 p.m. dim portal with ashiyali

0: සුප්‍රීම් රේඩියෝ
1: සුපර්හිටස් 20 අහගෙන ඉන්නේ. 10යි විනාඩි 20ක් වෙලා තියෙනකොට මම මේ මතක් කරන ලෑස්ති වෙන්න මම TikTok live එකක් ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පුළුවන් ඒ පැත්තට එන්න. TikTok එකේ පැත්තේ ඉන්නවා නම් Supreme Radio කියලා search කරන්න. ඔන්න අපේ channel එක බලා ගන්න හැකියාවක් තියෙනවා. ඒකත් follow කරලම තමයි ඔයාලට ඒ පැත්තට එන්න කියලා මම මේ ඉල්ලන්නේ. ඉතින් එන්න ඒ පැත්තට අපි දෙන්නට මූණට මූණ හමු වෙලා සාකච්ඡා කරන්න හැකියාවක් තියෙනවා. හරි, අපිට ඊළඟට යන ලෑස්ති වෙන්නේ මේ විදිහට. අද දවසේ නම්බර් 17 අහන්න අපි මේ වෙනකොට සින්දු 3ක් මහල ඉවරයි. 0112510510 අපේ හොට්ලයින් නම්බර් එකට කතා කරන්න. ඒ වගේම 0718893893 අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. අපි අහන තමයි මේ ලෑස්ති වෙන්නේ අද චාට් එකේ නම්බර් 17. දිගටම ඉන්න. අපේ සෙන්ටිග්‍රේඩ්ලට කොච්චර ආසද නේද? ඉතින් සෙන්ටිග්‍රේඩ්ස් ලගේ ලස්සන සින්දුව රන් වන් මල් දම් තමයි මේ විදිහට අහන ලෑස්ති වෙන්නේ. දිගටම ඉන්න මගෙත් එක්ක.
2: Number 17.

0: Supreme Radio. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ බෙංගාපව රුපියල් කෝටියේ සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා මහියංගනේ එන්.එම්. ජයසේන මහතා.
1: මට කෝටියක ටිකට් එකක් ලැබුණා. මට ගොඩාක් සන්තෝෂයි. මේ මගේ කුඹරක තියලා තිබුණා. ඒකක් අස්සරව ගන්න ඕන. පොඩි සාමාන්‍ය නිවසක් හදාගන්න. මම දිනපතාම ටිකට් බලන ටීවී එකේ. ටීවී එකෙන් බලන වෙලාවේ තමයි තිබුණේ අංක 7ක් ගැලපුණා ඉංග්‍රීසියක්. සුපිරි අංක පමණයි ගැලපුණේ. ගෙදර පවුලේ අපි දැනට ඉන්නේ අපි 3 දෙනා මුණුබුරයි මායි නෝනායි. ඉතින් අනික් කට්ටිය බැඳලා ඒ කට්ටියටත් දෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් දිනකට මේ 15ක් 20ක් ගන්නවා. දැන් මට ටිකට් එක ඇදුනාට පස්සේ මේ සම්පූර්ණ දැන් ටිකට් ගැනීම අපේ මේ වැඩිවිලක් වෙනවා. ටිකට් සමහර විට අලෙවි කරන තැන්වල මදි වෙනවා. ආපහු මේ ඉතුරු තැන්වලින් ටිකට් අලෙවි කරන එක ගෙනාලා දෙන එක කරනට කියවන් පස්සේ ආපහු ගෙනත් දෙනවා. ඒ ටිකට් ඉවර වෙන බොහොම සතුටින් ගන්නවා කට්ටිය.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
2: 89.1 89.3 Supreme Radio.
3: ඔන්න ඔය ආකාරයට තමයි මේ පැය ගණාගෙන යන්නේ. අපිට ඊළඟට අහන්න තියෙන්නේ අද ස්ටාර්ට් එකේ ඊළඟ ගීතය නම්බර් 16 ඉදිරියට වට අහන්න දෙන්න ලෑස්තියෙන් තියෙන ඊළඟ ගීතය තමයි වට අහන්න දෙන්න තියෙන්නේ. ඉතින් ඊළඟට අහන්න තියෙන්නේ දුක වැඩි නැතේ රුවන් හෙට්ටිආරච්චිගේ වෙනස්තර සින්දුව තමයි ඊළඟට අහන්න තියෙන්නේ. හරි, ඒ සිඳුර යන්න කලින් මතක් කරන්න ඕනේ මේ TikTok live එක පැත්තේ කට්ටියක් ඇවිල්ලා මේ වෙනකොටත් ඉතින් එයාලත් එක්ක මේ වෙලාවේ ඇඳලා ඉන්න ගමන් තියෙන ඔන්න ලස්සන heart එකක් දීලා තියෙනවා ෂාරක. Thank you so much ෂාරක ෆර්නැන්ඩෝ තමයි මේ දෙල ලස්සන gift එක දුන්නේ. ඔහොම සිද්ධි ඉතින් ෂාරකවත් එකතු කරගන්නම්. ඒ වගේම එකතු කරගන්න ඕනේ සඳරුවන් එකතු කරගන්නවා. පොඩි සසිය ඇවිල්ලා ඉන්නවා. ඉතින් පොඩි සසියවත් එකතු කරගන්න. ඊට පස්සේ යන තරුව ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම හර්ෂණී මල්කා මදුමාලි ඇවිල්ලා ඉන්නවා. එයාලත් එක්ක තමයි මේ වෙලාවේ ලයිව් එකේ විදිහට පැත්තේ ගත කරමින් ඉන්නේ. ඉතින් එවතර එන්න ඕන ශ්‍රියානි කියලා දෙනවා ගුඩ් මෝර්නින් මල්ලි කියලා. ගුඩ් මෝර්නින්, ගුඩ් මෝර්නින්, වෙරි ගුඩ් මෝර්නින්. පවත් එකතු කරගන්න ශ්‍රියානි, ලස්සන සින්දක් අහන්න. දෙකටම එකතු වෙලා ඉන්න මගෙත් එක්ක. හරි, ඊළඟට අහන්න ලෙන්න ලෑස්සෙන් ඉන්නේ අද චාට් එකේ නම්බර් 16 දිරමින් මගෙත් එක්ක.
4: Number 16.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.බී. දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
2: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
3: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
2: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේනේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියා නම් හරිනේ.
4: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න ගැලපෙන බා මියුසික් වයිබ් එක.
5: සුප්‍රීම් මියුසික් සන්දේ.
4: ඉනිදා උදේ 9ට.
3: ඊගෙන නම් සර්.
5: The Welcome Show.
6: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: සාමාන්‍ය චාමර මේ අපේ මේ වාහනවල තියෙනවානේ වයිප් එක. මෙන්න මේ වයිප් එක හොයාගත්තේ කවුද කියලා දන්නවද? ඒ වයිප් එක හොයාගෙන තියෙන ගෑනු කෙනෙක් කෙනකව දන්නවද? කවුද? හරි ආඩම්බර කතා
2: ගන්නේ.
1: 1902 වගේ කාලෙදි චාමර කාන්තාවක් නිව්යෝක් නගරයේ සංචාරයේදී දකිනවා හිම වැටෙන වෙලාවට රියදුරාට වාහනය නවත්තනවත් වාහනය බැහැලා හිම අයින් කරන්න වෙනවා කියලා. ඒක සැරින් සැරේ කරන්න වෙනවා. ඒක පුදුම දුකක් චාමර. ඇය තමයි මේරි ඇන්ඩර්සන් කියලා කියන්නේ. ඒ ඇයට පුළුවන් වෙන ඔය වයිප් එකේ මුල් සැලසුම හදන්න.
6: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The Welcome Show.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
8: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
5: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
2: අපි දැන් මේ පැයේ දෙවැනි මේ අර්ධයටත් මේ විදිහට ඇවිල්ලා ඉන්නේ. හරි 10:33 වෙලා තියෙනකොට අපිට ඊළඟට අහන්න තියෙන්නේ චාට් එකේ නම්බර් 15. ඉතින් නම්බර් 15 විදිහට ලෑස්ති කරලා තියෙන්නේ ඔන්න ගෑන් ළමයිගේ සිහින කුමාරයේගේ සින්දුවක්. සිහින කුමාරයෙක් කිව්වත් හරිනේ නේද? ඉතින් දිනේෂ් කඹගේගේ නෑස් වුණා තමයි ඔන්න චාට් එකේ නම්බර් 15 විදිහට අද ලෑස්ති කරලා තියෙන්නේ ඔයාලට අහන්න දෙන්න. ඉතින් ඔයාගේ කැමැත්ත පරිදි තමයි මේ සියල්ල සිදු වෙන්නේ. ඉතින් ඔයාලට හැකියාවක් තියෙනවා මේ පැත්තට කියන්න ඔයා කැමතිම සින්දුව මොකක්ද, ඒ වගේම මම මේ සින්දුවට කැමති, මේ සින්දුව චාට් එකට ඇඩ් වුණා නම් හොඳයි, මේ විදිහේ රික්වෙස්ට් කරන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් ඊට පස්සේ ඊළඟ සතියේ චාට් එකට රික්වෙස්ට් වගේ ලස්සන සින්දු ඇතුළත් කරන්න, ඔයා කැමති සින්දුව චාට් එක උඩටම ආරගෙන එන්න, මේ ආකාරයේ ගොඩාක් දේවල් අපිට කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් 0718-893-893 අපේ WhatsApp number එකට මැසේජ් එකක් දාන්නත් හැකියාවක් තියෙනවා. ඒ වගේම Supreme Radio අපේ Facebook page එකට ගිහිල්ලා ඔන්න Super Hits 20 අපේ post එක තියෙනවා. ඒකට comment එකක් දාන්නත් ඔයාලට හැකියාවක් තියෙනවා. හරි එහෙනම් ඉතින් අපි අහන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. දිනේෂ් කමගේගේ නෑසුණා. මේ chart එකේ number 15.
9: Number 15.

හරි අපි ලස්සන සිින්දු ගොඩක් ඇහුව අපි කවසෝන් සැහවාය වගේම අපේ කාලන්තරයක් තිස්ස අපි අහන සිින්දු ඇහවා ඉලකට ලෑස්ටි කල තියෙන මෙඩ්ලිය එකක් අපි සාමාන්‍ය මෙඩ්ලි අහන්න කැමතියෙන නේද කවන සිින්දු අහන්න කැමති ඒයි සිින්දු මෙඩ්ලි මේ ආකාරයේ කොඩා කළුද්ද පරණද ඕනෑම සිින්දුවක් අපි අහන්න කැමතියිනේ ඉතින් අපි එක එක නාට තියෙන එක එක රුචිකම් නේද ඉතින් 10:37 වෙලා තියෙනකොට මට හිතුණා අද ෂාන්ට් එකේ ඊළඟ ගීතේ විදිහට ඔයාට දෙන්න මේ මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ ෆ්ලෑෂ්බැක් මෙඩ්ලි එක. ඉතින් මේ ලෑස්ටි කරලා තියෙන ලස්සන ගීතයත් එක්ක අපි මේ වෙලාව ගත කරමින් ඉන්නේ TikTok live එක පැත්තට එන්න අපි මේ පැත්තින්දලා ආදරෙන් කතා බහ කරගෙන ඉස්සරහට යමු නේද? මේ පැත්තේ කට්ටියක් ඉන්න එකතු කරගන්න, යාළුවෝ එකතු කරගන්නම් ඉක්මනින්ම ලස්සන සින්දුවකට. ඉන්නවා මේ පැත්තෙන් මාව අහගෙන හල්කින් ඔන්න දන්සල් කෑවද දන්සල් කෑවලු එහෙමම කීකේ මගේ කතා බහක් කරගෙන යන ගමන් ඉන්නේ මේ පැත්තේ. ඉතින් ඒ වගේම සුජිත් නිර්මාල් එකතු කරගන්න ඕනි. ඊට පස්සේ මේ පැත්තේ ඉන්න බා ශ්‍රියානි එවකේම සඳරුවන් මේ කට්ටියත් එක්ක තමයි ඔන්න මේ ලයිව් එක මේ පැත්තේ ගත කරමින් ඉන්නේ. එන්න මේ පැත්තට අපි ලස්සන සින්දුවකට ඒ පැත්තෙන් කට්ටියත් එකතු කරගන්න ගමන් WhatsApp එක පැත්තේ කට්ටියක් ඉන්න එකතු කරගන්න. එයාලා ඉක්මනින් එකතු කරගන්න ඕනේ. ඔන්න මහියංගනේ පැත්තේ යද්දී මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කසෝන් ලස්සන සින්දුවක් අහන්න අම්මා තාත්තා ඇතුළේ පවුලේ හැම දෙනෙක්ම එකතු කරගන්න කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. ඒ වගේම උපුල් ජයවර්ධන එකතු කරගන්න ඕනේ. ඔන්න good morning කියලා මේ පැත්තට message එකක් ඒවල තියෙන ලස්සන ෆොටෝ එකක්. ඉතින් උපුල් ජයවර්ධන ඔයාවත් ආදරෙන් එකතු කරගන්න. good morning ඕනි මේ උදෑසන. good morning good morning. ඔයාවත් එකතු කරගන්න මේ ලස්සන සින්දුව අහන්න. දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් ඉතින් අපි අහලා බලමු අද ෂාට් එකේ ඊළඟට අහන්න තියෙන මේ ලස්සන මෙඩ්ලි එක. දිගටම ඉන්න මගෙත් එක්කා.

0: හැමතේකම එක වගේ නෙවෙයි. ලාෝචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාෝචී ගන්න.
1: සමුරු මලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 18 22.
2: අපි දැන් ඇවිල්ලින්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගෙන් අහලා බලමු මොකද කරන්න කියලා. හා අයිබෝන් අංක දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
3: අනිත් අය කරන එකම තමා පුට.
2: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
4: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
1: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්.
1: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
5: The welcome show.
4: අයිබෝන් සුබදාසනක බල උදෑසන හරි.
5: Supreme Radio the welcome show.
1: සතියේ දවස් පහේම උදේ 7ට.
5: The welcome show.
4: අනුග්‍රහය.
6: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවා ජාතිය මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
7: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: නවයයි එකෙන් 89යි 3ෙන් සුප්‍රීම් රේඩියෝ
1: දහය විනාඩි 46ත් වෙලා තියෙන්නේ. අපි මේ පැය අහන්න රැස්සි වෙන තව ඉතිරි වෙලා තියෙන සිංදු තුනක් විතරයි. හරි, අපිට ඊළඟට අහන්න තියෙන්නේ අද ෂාට් එකේ ඊළඟ ගීතය මොකක්ද? නම්බර් 13 ඉදිරියට අහන්න දෙන හිඳි සිංදුවක්. අපි දැන් මේ චාට් එකේ දැන් සති ගණනාවක් තිස්සේ මේ ලස්සන සිංදු තිබුණා. ඉතින් මට හිතුණා මේ ලස්සන සිංදුවත් එක්ක අපි පොඩ්ඩක් විනෝද වුණා නම් හොඳයි කියලා. මම මේ පැත්තේ නටන්නම්, ඔයා ඔය පැත්තේ නටන්න. කමන්නේ නේද? TikTok live එක පැත්තට එන්න. මම මේ පැත්තේ තාමත් නැදලා ඉන්නවා. ඔන්න මේ පැත්තේ කට්ටියක් ඉන්න එකතු කරගන්න. ඔන්න සෝනු ශ්‍රී එකතු කරගන්න ඕනි. ඔන්න එයා මැලේසියා වලින් තමයි මේ විදිහට එකතු වෙලා ඉන්නේ TikTok live එකේ. ඒ වගේම රුවන් ලක්මාල් එකතු වෙලා ඉන්නවා. සෝනු ශ්‍රී කියන්නේ හෙට හරි අවුයි කියලා නේද? ඉතින් සෝනු ශ්‍රීවත් එකතු කරගන්න. ඔන්න ඇබිලිබිටියෙන් රුවන් ලක්මාලුත් එකතු කරගන්නවා. ඒ වගේම හිමාශා එකතු කරගන්න ඕනේ. හිමාශාවත් එකතු කරගෙන ඊළඟ ගීතය අහන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒ වගේම චෙල්ලම් ඉන්නවා, ගුඩ් මෝර්නින් කියලා දෙනවා. ගුඩ් මෝර්නින්, ගුඩ් මෝර්නින්. ඊට පස්සේ හල්ක් ඉන්නවා. මේ කට්ටියත් එක්ක තමයි ඊළඟ ගීතයට යන්න ලෑස්ති වෙන්නේ. හරි, ටිකට් එකේ තියෙන ලයින් මගෙත් එක්ක මේ පැත්තට මැසේජ් එක දාන්න 0719 893 893. ඔයා පැත්ත එකතු කරගන්න ආදරෙන් මේ ලස්සන සිංදුවට. දිගටම ඉන්න මගෙත් එක්ක අපි අහන බලමු මේ ලස්සන හින්දි සිංදුව, අෆ්ගන් ජලේබි.
2: Number 13.

ඔන්නෝ ව්‍යාකාරයට තමයි හේ ලස්සන සින්දුව අහල ඉවර කර. අපි හින්දි සින්දුවට ගොඩක් කාසයන නේද? අපි හින්දම තමයි මේ විදිහට හින්දි සින්දුව කොයාවෙනු ඉඳීලා තියෙන්නේ. ඊළඟට යන්න ලෑස්ති වෙන්නේ අර කලින් වගේ බව කවර් සොන් එකක් අහන්න. ඉතින් මේ ලස්සන සින්දුවට ඔන්න ගොඩක් ආදරය කරනවා කියලා මම දන්නවා. මොකද වැඩි වැඩියෙන් වර්තමානයේ මේ සින්දුව නිතරම මට අහන්න දකින්න ලැබෙනවා මේ කට්ටියගේ ප්ලේලිස්ට් එකේ අනිවාර්යයෙන්ම තියෙනවා කියන්නේ. ඉතින් ඒ හින්දම තමයි මේ චාට් එකට මේ ලස්සන සින්දු එකතු කරලා තියෙන්නේ. අපි දැන් අහන්න ලෑස්ති එන්නේ අන්න ඒ කවර් සොන් එක. යුනිටි බෑන්ඩ් එකේ මේ මල්ලියා ඒ කවර් සොන් එක තමයි ඊළඟට අහන්න දෙන්න ලෑස්තියෙන් ඉන්නේ. අද චාට් එකේ නම්බර් 12 විදිහට තමයි මේ විදිහට ඔයාලා අහන්න දෙන්නේ මේ සින්දු. ඉතින් දෙකට මේ ඉන්න අපි අලුත් පැකට යන්න කලින් තව මේ සින්දුවත් එක්ක තව සින්දුවක් අහන්න තියෙනවා. අපේ නම්බර් 11 විදිහට අහන්න තියෙන ඊළඟ සින්දුව. ඉතින් අපි එක දිගටම අහලා බලමුකෝ නේද මේ ලස්සන සින්දු දෙකම. දිගටම එකදලා ඉන්න මම මතක් කරන අපේ හොට්ලයින් නම්බර් එක 0112 510 510 අපේ හොට්ලයින් නම්බර් එක. වඩ පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. ඒ වගේම ඔයාලා WhatsApp මැසේජ් එකක් දාන්න හැකියාවක් තියෙනවා 0718 893 893 අපේ WhatsApp නම්බර් එක. එහෙනම් ඉතින් ආදරෙන් එකතු කරගන්න මේ වෙලාවේ මාව අහගෙන ඉන්න ඔයාවත් ලස්සන සින්දුවක් අහන්න. ඔන්න ජාන් එකතු කරගන්න ඕනේ TikTok live එක පැත්තේ ඉන්නවා. අද අපේ ප්‍රසාද් අයියාගේ උපන්දිනය විශ් එකක් ඕනේ කියලා තියෙන ඔන්න ජානුගේ ප්‍රසාද් අයියට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි සුප්‍රීම් රේඩියෝ ඔන්න විශ් කරනවා. ඉතින් අද පාටියක් එහෙම තියෙනවා නම් කේක් කැල්ලක් අපිටත් එවන්න. නෑ නෑ ඔයාලා පාටි දාන්න. හරි එකතු කරගන්න ඕනේ ඔන්න ගීෂු මේ වෙලාවේ ඉන්නවා. ඒ වගේම රුවන් ලක්මාල් මේකට එකතු වෙලා ඉන්නවා. ඒ 11 11ත් ඉන්නවා. එයාගේ නම නැහැ. 11 11 තමයි දාලා තියෙන්නේ. කවි බෝයිවත් එකතු කරගන්න ඕනේ. ඒ වගේම දෙව් ඉන්නවා. දෙව්වත් එකතු කරගන්න ලෑස්ති වෙන්නේ මේ විදිහට. ඒ වගේම සචී ඉන්නවා මේ වෙලාවේ. එයාලවත් එකතු කරගෙන මේ ලස්සන සින්දු අහන තමයි ලෑස්ති වෙන්නේ. දිගට මෙන්න මගෙත් එක්ක අලුත් පැකින් හමු වෙමු. එක දිගට චාට් එකේ නම්බර් 12 නම්බර් 11 මේ දෙකම අහන්න.

89.1 89.3 Supreme Radio.

0: ඟ සිින්දු දහය අවසාන සිින්දු දහය මේ විදි රහන්න ලෑසිවෙන්. ඉතින් මේ ලස්සන සිින්දු අහගෙන යන ගමන් ඉතින් මේ දවස්සල මේ ඩෙංගු කියන දේශීග්‍රෙන් ව්‍යාප්ත වෙලමින් යන ගමන් ඉතින් නේද. තැන් කාලයක් තිස්සේ වැහැල වැහැල වැහැල වතුර එකතු වෙන තැන් අපි සාමාන්‍යයෙන් නොදැනුවත්ව තියෙනව වෙන්න පුළුවන්, අපි දැනුවත්ව තියෙනවා වෙන්නත් පුළුවන් නේද. ඉතින් හොඳට බලන්න ගිහිල්ලා වතුර එකතු වෙන තැන් ඔයාගේ වටපිටාවේ තියෙනවා නම් ඒක සුද්ධ කරලා තියාගන්න. මොකද පවිත්‍ර කරන එක සහ සුද්ධ පවිත්‍ර කරලා අපේ වටපිටාව ලස්සනට දකින එක අපේ මානසික නිදහසටත් හොඳයිනේ. අපිට ඉතින් රෝගාතුර වලින් බේරෙන්න අපේ මනසට මේ හැම දෙයකටම අපේ පිරිසිදුරට ඉන්න එක ගොඩාක් ඉවහල් වෙනවා. එහෙනම් මේ ඩෙංගු මාරයාගෙන් ඔන්න බේරෙන්න ඔයාට කරන්න තියෙන්නේ ඔයාට අදාළ වටපිටාව පිරිසිදුව තියාගන්න. දැන් තාම බැරි වුණා නම් ඔයාට පුළුවන් පොඩි රවුමක් දාලා ඔය වතුර එකතු වෙන තැන් තියෙනවා නම් ඒවා විනාශ කරලා දාන්න නේද. අපි ගැන හිතනවා වගේම අපේ පුංචි දරුවන් ගැන, අපේ නෑදෑයන් ගැන, අපේ ආදරණීයන් ගැන, මේ හැම කෙනෙක් ගැනම අපි හිතන්න ඕනේනේ. ඉතින් අපි අපේට පුළුවන් වගකීම ඉෂ්ට කරන්න ඕනේ අපේ අදාළ වටපිටාව සුද්ධ පවිත්‍ර කරගෙන මේ ඩෙංගු කියන එක පාලනය කරගන්න අපිත් උදව්වක් දෙන්න ඕනේ. ඉතින් කොහොමත් පිරිසිදු ඉන්න වතුර එකතු වෙන තැන් විතරක් නෙමෙයි කුණු ගසල දාන එකේ ඉඳලා අපිට තියෙන්නේ අපේ මනස, අපේ හැම ගති පැවතුමක්ම හදාගන්න නේද. අපි දැකලා තියෙනවා ටොෆියක් කෑවත් ඒක පාරේ කොලේ විසි කරලා යන, මුරුකු පැකට් එකක් කෑවත් පාරේ ඒ පැකට් එක විසි කරලා යන. ඇයි එහෙම කරන්නේ? මොකද්ද එහෙම කරන්න හේතුව? ඉතින් තමන්ගේ පහසුව තකා එහෙම කරාට ඔයා දන්නවද ඒක කොච්චර කල් යනවද කියලා ඒක දිරාපත් වෙන්න. සාමාන්‍යයෙන් කොලයක් නම් අතර දීමකින් බිමට දැම්මට කමක් නැහැ. නමුත් අපවිත්‍ර කරන්න එපා. ඒක අරගෙන ගිහිල්ලා නිසි පරිදි බැහැර කරන්න වඩ හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම කරන්න. මොකද පොලිතින් වගේ දෙයක් අවුරුදු ගාණක් ඒක දිනාපත් වෙන්න වැය වෙනවා. ඉතින් මේකෙන් වෙන්නේ මේ කුණු ගොඩ ගැහෙන එක. ඉතින් උදව් කරන්න අපේ රට ලස්සන කරන්න, මේ මුළු ලෝකෙම ලස්සන තියාගන්න, පරිසරය ලස්සන තියාගන්න ඔයාගේ වගකීමක් තියෙනවා කියලා හොඳට ඔළුවේ තියාගන්න. හරි, එහෙනම් චාටගේ ඊළඟ ලස්සන ගීතයට තමයි මේ විදිහට යන ලෑස්ති වෙන්නේ. මම කිව්වනේ මෙඩ්ලි සින්දු ගොඩාක් චාටගේ තියෙනවා කියලා. ඒ වගේම මෙඩ්ලි සින්දුවක් තමයි මේ විදිහට අහන ලෑස්ති වෙන්නේ. ඉතින් රූකාන්ත මෙඩ්ලි එකක් අහන ලෑස්ති වෙන්නේ රූකාන්ත මහත්මයාගේ. ෆ්‍රීස් බෑන්ඩ් එකේ මෙඩ්ලි එකක් තමයි මේක. දෙකටම එක දෙලා ඉන්න මගෙත් එක්ක.
1: Number 10.

0: 89.1 89.3 Supreme Radio
1: රැල්ලට හැමෝම කරන දේ කරන්න ලේසි. හැබැයි රැල්ලට විරුද්ධව පීනන්න හදන්නේ පණ තියෙන ශක්තිමත් මිනිස්සු විතරයි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: වැඩි වැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි
3: 100ක්ම ඔබ යතේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: 89.1 Number 9.

0: Supreme Radio. මගේ අද මගේ රට. 11:16 දැන්.
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිබත්ගොඩ, චාර්නික බ්‍රාස්ටේනස්, සරුමේරු, දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස්ටේනස් නුවර පාර කිරිබත්ගොඩ. හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න.
2: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එව මෙහෙව.
5: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දහවල් දෙකට
0: සින්දු කෆේ විත් නිමේෂා. The welcome show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: සාමාන්‍ය ජාමර, මේ අපේ මේ වාහනවල තියෙනවානේ වයිප් එක. මෙන්න මේ වයිප් එක හොයාගත්තේ කවුද කියලා දන්නවද? ඒ වයිප් එක හොයාගෙන තියෙන ගෑනු කෙනෙක් කියන්නේ කවුද දන්නවද? කවුද? හරි අඩම්බර කතා ගන්නේ. 1902 වගේ කාලෙදි ජාමර, කාන්තාවක් නිව්යෝක් නගරයේ සංචාරයේදී දකිනවා හිම වැටෙන වෙලාවට රියදුරාට වාහනය නවත්ත නවත්ත වාහනයෙන් බැහැලා හිම අයින් කරන්න වෙනවා කියලා. ඒක සැරින් සැරේ කරන්න වෙනවා. ඒක පුදුම දුකක් ජාමර. ඇය තමයි මේරි ඇන්ඩර්සන් කියලා කියන්නේ. ඉතින් ඇයට පුළුවන් වෙන ඔය වයිප් එකේ මුල් සැලසුම හදන්න.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7:00. The welcome show.

0: ඔය විදිහට තමයි ඒ ලස්සන සින්දුව අහලා ඉවර කරේ. අද චාට් එකේ ඊළඟ සින්දුව තමයි මේ විදිහට යන්න ලෑස්ති වෙන්නේ. අපි එක දිගට සින්දු අහගෙන අහගෙන යන ගමන් තියෙන්නේ. අපේ නිදහස තව තවත් වැඩි කරගන්න, ඒ වගේම අපේ ඇඟේ මොකක් හරි වේදනාවක් තියෙනවනම් නේද, මොකක් හරි අමාරුවක් තියෙනවනම් ඒ අමාරුකම් වේදනාවන් මේ හැම දෙයක්ම නැති කරලා තමයි අද මේ දවස මගෙත් එක්ක ඔයා ගත කරමින් ඉන්නේ. ඉතින් දවස පුරාවටම මගෙත් එක්ක රැඳිලා ඉන්න. ඊළඟට අපි අහන්න තියෙන අද චාට් එකේ නම්බර් 7. අද චාටගේ නම්බර් 7 විදිහට තියෙන්නේ ලස්සන කව වර්ෂන් එකක්. යෝන් සිහින ලෝකේ කව වර්ෂන් එක. තීරක විජේරත්නගේ යෝන් සිහිනේ ඔන්න කව වර්ෂන් එක තමයි මේ විදිහට ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් නටන්න හැම දෙයකට ඔන්න නටන්න හැකියාවක් තියෙනවා නේද? නැත්නම් පැත්තකට වෙලා අහගෙන ඉන්න අයට ඔන්න අහගෙන ඉන්න හැකියාවක් තියෙනවා. නැත්නම් මොකක් හරි අහගෙන වැඩ කරන ගමන් ඉන්න අයට ඒ වැඩේ ඔන්න මහන්සියක් නැතු කරගෙන යන්න එක දිගට සින්දු දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අරිනන් දිගර මගෙත් එක්ක එකතු වෙලා ඉන්න 0718839893 කියන අපේ WhatsApp නම්බර් එකේ message එකක් දාන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම TikTok live එක පැත්තේ කට්ටියක් ඉන්නවා, එයාලව එකතු කරගන්න. සුබ්බු විදුර්ෂාන් ඉන්නවා, එයාව එකතු කරගන්න ඕනේ. ඒ වගේම ජීවන් ඉන්නවා, සනු ඉන්නවා සෞදි වලින්, ඒ වගේම සංජය සෞදි වලින් ඉන්නවා. ඒ වගේම තේජාන් තිලංක තුලංචරි ඉන්නවා, එයාවත් එකතු කරගන්න. ඊට පස්සේ නිලු ඉන්නවා ඊශ්‍රායෙල් වලින්, නිලුවත් එකතු කරගන්නවා. ආදරෙන් තවත් ලස්සන සින්දුවක් අහන්න. එවගේම හම්සා ඉන්නවා මේ වෙලාවේ කටාවලින්, එකතු කරගන්නවා. ගුඩ් මෝර්නින් කියලා දෙනවා. ගුඩ් මෝර්නින්. ඉතින් ආයවත් රුවන් ලක්මාල් ඔයාවත් ගීෂු ඔයාවත් එකතු කරගෙන තමයි ඊළඟ ලස්සන සින්දුවට යන ලෑස්ති වෙන්නේ. හිරුවා ඔෆිෂියල් ඔන්න හායි කියලා දෙනවා. හායි හිරුවා, ඔයාවත් එකතු කරගන්න මේ ලස්සන සින්දුවට. දිගටම එකතු වෙලා ඉන්න, ආදරෙන් එකතු කරගන්න ඔයාව. මම මතක් කරන අපේ හොට්ලයින් නම්බර් එක 0112510510. ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. ඒ වගේම ඔයාලට මේ පැත්තට WhatsApp message එකක් දාන්න හැකියාවක් තියෙනවා. මම ආයෙත් මතක් කරන අපේ WhatsApp නම්බර් එක 0712810993. ඔයාලට පුළුවන් මේ පැත්තට කියලා ඔයා කැමතිම සින්දු ඊළඟ සතියේ උඩටම අරගෙන එන්න. ඒකත් ඔළුවේ තියාගන්න. හරිනම් අපි යන හදන්නේ මේ ලස්සන කව වර්ෂන් එක අහන්න. නටන කට්ටියට ඔන්න ගන්න හැකියාවක් තියෙනවා. දිගට වෙන්න වගේත් එක්ක.
1: Number 7.

0: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
1: සුවඳ දැනි දැනි දැනෙනවා.
2: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
0: සතියේ දිනවල රාත්‍රී 7ට
3: අනුග්‍රහය
4: එන්න පියා.

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත්වී වලකනමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
2: Number 5.

0: මන් ඔබෙමැනිකා කියපු අය මේ වෙනකොට ඔයාගේ ජීවිතේ ඉන්න පුළුවන් නේද? වගේ මේ වෙනකොටත් ඔයා ළඟින් ඉන්න වෙන්න පුළුවන් මන් ඔබෙමැනිකා කියලා කියන කෙනෙක් නේද? අනාගතයේ හමු වෙන නියමිතව ඉන්නවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයා තමයි මගේ මැනික කියලා කියනවා වෙන්නත් පුළුවන් නේද කාට හරි? හරි, එයාටත් එක තමයි ඔන්න ඒ සින්දු ඒ විදිහට ඇහුවේ. අපි ඊළඟට අහන්න යන්නේ තවත් නටන්න පුළුවන් ලයිව් වර්ෂන් එකක්. ඔරිජිනල් ගායකයාගේම ඔරිජිනල් ලයිව් වර්ෂන් එකක් තමයි මේ අහන්න ලෑසි වෙන්නේ. ඉතින් දිගටම මගෙත් එක්ක එකතු වෙලා ඉන්න අද දවස් පුරාවටම මම ඔයත් එක්ක ඉන්නවා. ඉතින් චාට් එකේ අවසාන සින්දු තුනනේ. ඉතින් විශේෂයෙන්ම දැන් හැමෝම බලාගෙන ඉන්නේ අපි දැන් අහන්න යන්නේ නම්බර් 4. නමුත් දැන් චාට් එකේ අපි ළඟටම ඇවිල්ලා තියෙන්නේ අවසාන සින්දු තුන මොකද්ද කියලා දැනගන්න. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න මගෙත් එක්ක ඔවුන් TikTok live එක පැත්තේ රෝස් ඉන්නවා, යාළුවෝ එකතු කරගන්න ඕනේ. දිනු ඉන්නවා මේ වෙලාවේ. ඒ වගේම මේ පැත්තේ එකතු වෙලා ඉන්නවා තව එකතු කරගන්න ශිරෝමීනවා, එවකම දිනුෂිකා හිරුවා මේ කට්ටිය එකතු කරගන්න ඕනේ. ඒ වගේම සුබ්බු මේ කට්ටියත් එකතු කරගෙන තමයි ඊළඟ ගීතේ මේ විදිහට අහන ලෑස්ති වෙන්නේ. හරියා TikTok live එක පැත්තේ කට්ටියක් ඉන්නවා, යාළුවෝ එකතු කරගන්න ඕනේ. රන්දික එකතු කරගන්න ඕනේ. අපි මොරටුවේ ලක්ෂාන් පැන්ට්‍රික් කබඩ් එකේ සෙට් එක අපිමත් එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා ඔන්න රන්දික මදු ලක්ෂාන් අසංක එකතු කරගන්න කියලා ඔන්න මේ පැත්තට මැසේජ් එක දාලා තියෙනවා. හරි, මේකට එකතු කරගෙන තමයි ඊළඟ ගීතය එහෙනම් අහන්න ලෑස්ති වෙන්නේ. නම්බර් 4 මේක කවිෂ කවිරාජ්ගේ සිඳි විඳි ආදරේ ලයිව් වර්ෂන් එක. දිගටම ඉන්න වගේත් එක්ක
1: Number 4

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
2: The welcome show.
3: I burst the bodas and I can allow with us on a
2: hundred. Supreme Radio, the welcome show.
0: Satya Davas Pahima, Uday Hatata.
2: The welcome show.
3: Anugrahaya.
4: Vartha Pita Vartha, Tabene Koti Ate, NLV, Tanadita Hane, Lutraye, Rupyal Koti, Dahatun, Name, Ata, Ikma, Wood, Devanta, Supirita, Galabadim, Rate, Sangvardhane, Devanta, Shaktiya, Pemin, Obat, Tinava, Rata, Tinava, Jati, Mahatana, Sampata, Tanadita Hane, Vildigan, Obat, Koti, Tutiakuan.
5: Ravina Takshanayin. නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: හරි එහෙනම් අපි බලාගෙන හිටපු වෙලාවට තමයි මේ විදිහට ඇවිත් ඉන්නේ. එතමයි අද චාට් එකේ අවසාන සින්දු තුන නම්බර් 3 2 1 විදිහට මොනවද තියෙන්නේ කියලා දැනගන්න ලෑස්ති වෙන්නේ. හරි එහෙනම් නම්බර් 3 තමයි ඊළඟට අහන්න ලෑස්ති වෙන්නේ අපි දෙන්න. ඉතින් මේ ලස්සන සින්දු ඉතින් ඔයාගේ කැමැත්ත පරිදි තමයි මේ පෙළ ගැස්වීම සිද්ධ වෙලා තියෙන්නේ. අද දවසේත් ෂාට් එකට අලුතෙන් සින්දු දෙකක් එකතුනා. ඉතින් මේ සින්දු දෙකත් අහන්න මම ඉස්සලාම ලෑස්ති කරලා දුන්නා ඔයාට. ඉතින් දැන් අපි ලස්සන සින්දු 17ක්ම අහලා අවසාන සින්දු තුනට මේ විදියට ඇවිත් තියෙන්නේ. නම්බර් 3 2 1 විදියට මොනවද තියෙන්නේ කියලා දැනගන්න. එරකින් චාට් එකේ වැදගත්ම ස්ථානයක අපි රැඳිලා ඉන්නේ. ඉතින් දවල් 12 වෙනකන් චාට් එකත් එක්ක රැඳිලා ඉන්න දවස පුරාටම මගෙත් එක්ක ඉන්න කියන ඔයාට ආරාධනා කරන ගමන් තමයි මේ විදිහට මේ චාට් එකේ නම්බර් 3 අහන්න ලෑස්ති වෙන්නේ. මේ 3 2 1 විදිහට තියෙන ලස්සන සින්දු තුන මොකද්ද කියලා මම කියන්නේ නැහැ. ඉතින් අපි සින්දු අහලම බලමු මොකද්ද අද තියෙන්නේ කියලා. ඒක සර්ප්‍රයිස් එකක්. හරි. ඔයා කැමතිම සින්දුව වෙන්න පුළුවන් මේ තියෙන්නේ. අපි බලමු මොකද්ද කියලා. ඉතින් ඉස්සලාම අපි අහලා බලමු අද චාට් එකේ නම්බර් 3.
2: මේ අද චාට් එකේ නම්බර් 3.

0: රයිඩ් චාටකේ නම්බ 3 අහලා ඉවරයි. එතකොට අපිට යන්න තියෙන්නේ නම්බ 2 අහන්න. ඉතින් දැන් සති ගණනාවක් තිස්සේ නම්බ 2 විදිහට චාටකේ උඩම තියෙන ලස්සන සින්දුවක් තමයි ඊළඟට ඔයාලට අහන්න දෙන්නේ නම්බ 2 විදිහට. ඉතින් මේ ලස්සන සින්දු අතරේ අපි කට්ටියත් එකතු කරගන්න එපා නේද? TikTok live එක පැත්තේ කට්ටියක් ඉන්න එකතු කරගන්න. යාළුව එකතු කරගන්න මේ ලෑස්ති වෙන්නේ. ඔන්න දනුක මේ වෙලාව මගෙත් එක්ක එකතු වෙලා ඉන්නවා ඩුබායි වලින්. ඒ වගේම කුමාරි අම්මු ඉන්නවා. ඔන්න හායි කියලා දෙනවා. හායි හායි කුමාරි. ඒ වගේම එකතු කරගන්න ඕනේ ශ්‍රියානි මේ වෙලාව මගෙත් එක්ක එකතු වෙලා ඉන්නවා. ශ්‍රියානිවත් එකතු කරගෙන අපි ලස්සන සින්දුවට යමු. ඊට පස්සේ ඉන්නවා පසන් ඉන්නවා. හායි කියලා දෙනවා. හායි පසන්. ඊට පස්සේ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ මේ වෙලාවේ ඔන්න මියුසික් ගර්ල් ඉන්නවා. ඒ වගේම තරිඳු ඉන්නවා. තරිඳුවත් එකතු කරගන්නම්. ඊට පස්සේ ශිරෝමි, දිනුෂිකා, හිරුවා මේ කට්ටියත් එක තමයි TikTok live එකේ පැත්තෙන් ගත කරමින් ඉන්නේ. ලක්ෂිතවත් එකතු කරගන්න ඕනේ. ලක්ෂිත ශේනාල් ඔන්න එකතු වෙලා ඉන්නවා TikTok live එකත් එක්ක. රයිට් මේ කට්ටියත් එකතු කරගෙන අපි ලස්සන සින්දුවකට තමයි මේ විදිහට යන්න ලෑස්ති වෙන්නේ. මෙයාද චාන්ට් එකේ නම්බර් 2 ඔයාලට අහන්න දෙන්නේ. දිගර මගෙත් එක්ක එකතු වෙලා ඉන්න අපි කෙලින් කෙලින් ඔන්න යන්න මේ විදිහට ලස්සන සින්දු අහන ගමන් අවසාන සින්දුව නම්බර් 1 මොකද්ද කියලා දැනගන්න මේ සින්දුවෙන් පස්සේ මෙයාද චාට් එකේ නම්බර් 2 දිගර මගෙත් එක්ක එකතු වෙලා ඉන්න
1: මෙන්න මේ සතියේ චාට් එකේ නම්බර් 2

0: හරියන අපි සතියක් තිස්සේ බලාගෙන හිටපු වෙලාව රැවිල්ල තියෙන. අද චාන්ට් එකේ නම්බර් 1 විදිහට මොකද්ද තියෙන්නේ කියලා තමයි මේ දැනගන්න ලෑස්තියෙන් ඉන්නේ. දැන් ගොඩක් අය ඉතින් සින්දු දැන් 19ක් පුරාවටම බලාගෙන හිටියා. මං කැමතිම සින්දුවද නම්බර් 1 වෙලා තියෙන්නේ. මං කැමතිම එකද කියලා ඔන්න බලාගෙන හිටියානේ නේද? දැන් ඊළඟට ලෑස්ති කරලා තියෙන්නේ ඔයා කැමති එක තමයි. ඔන්න ඔයා බලාගෙන හිටපු සින්දුවට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ ලස්සන සින්දුව දැන් මේ අවුරුදු මාසේ තමයි ගොඩක් ෆේමස් උනේ. මොකද අවුරුදු මාසේ තමයි මේක රිලීස් කරේ. ඉතින් අවුරුදු මාසෙත් එක්ක ඒ තියෙන ඒ පරිසරයත් එක්ක බිහි වෙලා ගොඩාක් දුරට ගොඩාක් ප්‍රේක්ෂකින් අතරේ ජනප්‍රිය වුණු ලස්සන සින්දුවක් තමයි මේ ඊළඟට දෙන්න ලෑස්තියෙන් ඉන්නේ. ලස්සන ටික්ටොක් ගොඩාක් බිහි වුණා මේ ලස්සන සින්දුවේ නේද? ඉතින් ඒ වගේම අදටත් අහන ඉදිරියටත් මේ විදිහට මහන්න නියමිත ලස්සන සින්දුවක් තමයි ඔන්න චාර්ට් එකේ නම්බර් 1 වෙලා තියෙන්නේ. මම මොකද්ද කියලා කියන්නේ නැහැ. අපි ඒ සින්දුව අහලා බලමු. ඉතින් මතක් කරන්නේ මේ පැත්තට එකතු වුණ ගොඩාක් අය හිටියා. ඉතින් මේ කට්ටියව එකතු කරගත්ත මේ TikTok live එක පැත්තේ කට්ටියක් ඉන්නවා. එයාලව එකතු කරගන්න ඕනේ. ඔන්න එකතු කරගන්න ලෑස්ති වෙන්නේ මේ වෙලාවේ ඉන්දිකා ඉන්නවා. හායි ගුඩ් මෝර්නින් කියලා දෙනවා. ඉන්දිකාවත් එකතු කරගන්න. ලක්ෂිත මේ කට්ටියත් එක්ක ඒ වගේම කුමාරී ශ්‍රියානි මේ කට්ටියත් එකතු කරගන්න ඕනේ ලස්සන ගීතයක් අහන්න. ඉතින් ඊළඟට තියෙන chart එකේ number 1 මොකද්ද කියලා දැනගන්න. එහෙනම් ඉතින් මේ පැත්තෙන් හායිත් එකතු වෙමු. තාම ඉවර නැහැ. හරි. අපි අහලා බලමු අද chart එකේ number 1 මොකද්ද කියලා.
1: මේ Supreme Super Hits 20 chart එකේ number 1

0: වාහේ ඔන්න ඕක තමයි අද දවසේ චාන්ටගේ නම්බර් 1 වෙලා තියෙන්නේ. ඉතින් සින්දු 20ක් පුරාවටම අපේ පැය දෙකක් ඔන්න ගත කරා. ඉතින් අපි කැමැතිම සින්දුවට අද දවසේ හිමි වෙලා තියෙන ස්ථාන මොකක්ද කියලා අපි දැනගත්තා නේද? චාට් එකට අද අලුතෙන්ම සින්දු දෙකක් එකතු වුණා. මම ආයෙත් මතක් කරන්න මොකක්ද ඒ සින්දු දෙක කියලා. ඉතින් නම්බර් 20 විදිහට අපි ඇහුවේ බාචේ ශානිකා ගායනා කරන බඹරණාදේ. ඒ වගේම නම්බර් 19 විදිහට ඇහුවේ මනජ් ඇන්ඩ් තරින්දු ගායනා කරන ලස්සන කවර් වර්ෂන් එක ඉපදී ලොවේ. හරි ඔන්න ඔය සින්දු දෙක තමයි චාටේට අලුතෙන් එකතු වුනේ. ඉතින් ඊළඟ සතියේ චාට් එකේ උඩටම අරගෙන එන්න හැකියාවක් තියෙනවා අපිට කියන්න. අපි ලැස්සෙන් ඉන්න පළේ මේ ලස්සන ගීතවල පෙළ ගැස්ම ඔයාට කැමති පරිදි සිද්ධ කරන්න. අද චාට් එකේ නම්බර් 3 විදියට ඇහුවේ රණාෂිගේ වෙන ඕන දෙයක්. ඒ වගේම නම්බර් 2 විදියට ඇහුවේ V+ බෑන්ඩ් එකේ ගමේ වෙදා. නම්බර් 1 විදියට ඇහුවේ ජෝ පෙරේරාගේ වාහේ. ඔන්න ඔය ආකාරයෙන් තමයි අද දවසේ සින්දු 20 මේ ලෙසින් ඉවර වෙන්නේ. එන ඉතින් ෂාට් එක ඉවරයි. නමුත් අපි අද දවස පුරාවටම හමු වෙන්න නියමිතයි. හවස වෙනකම් මම ඉන්න ඔයාත් එක්ක. හරි, දැන් ෂාට් එක ඉවරුනාට මම ඉන්න ඔයා ළඟම. එහෙනම් ඉතින් ආදරෙන් මතක් කරන්න මේ වෙලාවේ මාව අහගෙන හිටපු ඔයාවත් බොහොම ස්තුතියි කියලා. ඉතින් දෙකට මේක තේලා ඉන්න මගෙත් එක්ක හවස වෙනකම් මම ඉන්න ඔයාත් එක්ක. එන ඉතින් දවල් 12ක් වෙනා තියෙන්නේ. අපි ලස්සන සින්දු එක දිග රහන තමයි ලෑස්ති වෙන්නේ. ආයතල මතක් කරන්න. දැන් ඉතින් 12ක් වෙලා තියෙන්නේ. දවල් 12යි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබුණ කෝටි 8 NLB දනඩි තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

0: කියන්න ගීත ටික මට කියන්න. 89.1 89.3. රැල්ලට හැමෝම කරන දේ කරන්න ලේසි. හැබැයි රැල්ලට විරුද්ධව පීනන්න හදන්නේ පණ තියෙන ශක්තිමත් මිනිස්සු විතරයි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුපර් දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා,
1: පහසු වෙලා,
0: පැඩි පැඩි වෙලා,
1: අංක එකයි ලග්න එකයි
0: සියයක්ම ඔබ යකේ,
1: අංක දෙකක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ,
1: අංක දෙකයි ලග්න එකයි
0: 2500ක් අතේ, අංක තුනට
1: 50000,
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
1: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: දශක පහත් පුරා පිත්තල බහඩ කරණේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රස්ටේල සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස්ටේල නුවර පාර කිරිපත් ගොඩ
2: උසස් මුතත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0012
3: හැපනින් ඉවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
3: Back to back, Sindhu Ahana.
6: Let's go.
2: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
7: The Welcome Show.
8: Ahena Ahana Kataadara. Rasa Kata Ahena Paya
9: සාමාන්‍ය චාමර මේ අපේ මේ වාහනවල තියෙනවානේ වයිප් එක මෙන්න මේ වයිප් එක හොයාගත්තේ කවුද කියලා දන්නවද? ඒ වයිප් එක හොයාගෙන තියෙන ගෑනු කෙනෙක් කෙනකෝ දන්නවද? කවුද හරි ආඩම්බර කතා කරන්නේ. 1902 වගේ කාලෙදි චාමර කාන්තාවක් නිව්යෝක් නගරයේ සංචාරයේදී දකිනවා හිම වැටෙන වෙලාවට රියදුරාට වාහනය නවත්තනවත් වාහනය බැහැලා හිම අයින් කරන්න වෙනවා කියලා. ඒක සැරින් සැරේ කරන්න වෙනවා. ඒක පුදුම දුකක් චාමර. ඇය තමයි මේරි ඇන්ඩර්සන් කියලා කියන්නේ. ඒ ඇයට පුළුවන් නවා ඔය වයිප් එකේ මුල් සැලසුම හදන්න.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
7: The Welcome Show.
2: අසුනවයයි එක අසුනවයයි තුන. Supreme Radio. Supreme Radio. Supreme Radio. වගේ හඬ. වගේ රට.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: හැමතේකම එක වගේ නෙවෙයි ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය ඔබත් අතම ලාඕචි ගන්න
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
4: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක
2: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
5: The Welcome Show
6: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට
5: The Welcome Show
2: අනුග්‍රහය
7: එන්න පියල් 40ට දිනුම් අවස්ථා කොටු දෙකට

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකාලමු.
3: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ
1: හැමතේකම එක වගේ නෙවෙයි. ලාෝචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාෝචී ගන්න.
2: සමරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0777 600 1822.
3: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
4: සුවඳ දැනි දැනි දැනෙනවා.
5: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
3: සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය
6: වාර්තාපිට වාර්තා තමයි කෝටි 8 NLB තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්.
1: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
7: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
8: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන්ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
7: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
9: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක.
10: සුප්‍රීම් මියුසික් සන්දේ.
9: ඉනිදා උදේ 9ට.
8: ඉගෙන ගන්න සර්.
11: 89.1 89.3
12: සුප්‍රීම් රේඩියෝ.
11: මගේ හඬ මගේ රටේ.

0: එකයි විනඩිය කයිදෑන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: එන්න පියල් 40ට දිනුම් අවස්ථා.

89.1 89.3 Supreme Radio.

එකයි විනාඩි පහයි දැන් හරියටම. ඔන්න ඉතින් දවල් වලට වෙලාවක් දුන්නා කාලා බීලා ආයෙත් මේ පැත්තට එන්න කියලා. මම කිව්වනේ එකෙන් පස්සේ ආයෙත් එනවා කියලා නේද? අද සවස් යාමේම මේ විදිහට උදේ වරුව මම ඔයත් එක්ක හිටපු විදිහටම ගත කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් එක දෙකට සින්දු අහන්න, ඒ වගේම මේ ලස්සන සින්දු වලට කට්ටිය එකතු කරගන්න, ලස්සන ලස්සන කතාබහ කරගෙන යන්න ඔයාටත් මේ සවස් වරුවේ හැකියාවක් තියෙනවා. මම මතක් කරන අපේ හොට්ලයින් නම්බර් එක 0112 510 510 අපේ හොට්ලයින් නම්බර් එක. ඔයාලට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. ඒ වගේම ඔයාලට WhatsApp message එකක් දාන්නත් හැකියාවක් තියෙනවා. 0118 893 893 0118 893 893 කියන අපේ WhatsApp නම්බර් එක තියෙනවා. ඔයාලට පුළුවන් මේ පැත්තට message එකක් දාන්න. මම ලෑස්ති ඉන්නවා ඔයාව ආදරෙන් මේ ලස්සන සින්දු වලට එකතු කරගන්න. TikTok live එකකුත් එන්න බලාපොරොත්තු වෙන්න එක මම ඉදිරියේ දෙන්නම්. මම පණිවිඩය දෙන්නම් මේ පැත්තෙන්. හරි, අවහමවත් ඉතින් කියන්න ඕනේ අපේ සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් ගැන. ඔයාලට සුප්‍රීම් රේඩියෝ කියලා සර්ච් කරන්න පුළුවන්. Facebook, Instagram, TikTok, YouTube මේ හැම තැනදීම ඔන්න අපේ channel ඒ වගේම pages වල බලාගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම subscribe කරන්න, follow කරලා තියාගන්න. අපේ ඒ දාලා තියෙන ලස්සන ලස්සන දේවල් ඔයාලට බලන්න හැකියාවකුත් තියෙනවා. හරි, එහෙනම් අසන සින්දු අහන ගමන් මේ යන ගමනක් නේද? අපි මතක් කරානේ හොට්ලයින් නම්බර් එකයි WhatsApp නම්බර් එකයි ඒ විදිහට කතා කරන්නේ. මේ පැත්තට මැසේජ් එකක් දාන්නත් හැකියාවක් තියෙනවා. මේ දවස්වල ඔන්න එක පාරටම වැස්ස පොඩ්ඩක් වැඩි වෙනවා වගේ දැනෙනවා. මොකද දන්නේ මේ වහින නේ දෙක දිගට. දැන් ඒ එල්ලිනෝ එනවා කියලා ඔන්න කලින් පණිවිඩේ දීලා තිබුණා. නමුත් අපිට නම් වැස්ස. දැන් ඉතින් එල්ලිනෝ එනවද නැද්ද කියලා කට්ටියට ප්‍රශ්නත් ඇති. කියන්න බෑනේ නේද? ඒක දිගට වැහලා වැහලා වැහලා වැස්ස නැති වෙලාම යන්නත් දන්නේ නැහැ වහින්නේ නේද? එහෙනම් අපි කෝකටත් පරිස්සමෙන් ඉන්න ඕනේ. දැන් මේ වැස්ස හොයාට මේ අර විනෝද වෙන්න තියෙන වැස්සක් නෙමෙයි. හරි හරි ඉස්සරහට එන්නේ. දැන් මේ එල්ලිනෝ තත්ත්වය අපි අදුරු අය කියලා තියෙනවා. ඒ වගේම විචාරකයන් කියලා තියෙනවා මේක හරි ප්‍රශ්නයක් කියලා. ඒක නේද අපිට ගොඩාක් අපහසු විදිහට මේක ගත කරන්න වෙයි කියලා කියලා තියලා තියෙනවා. ඉතින් පරිස්සමෙන් ඉන්න, මේ වෙනකොටම ලෑස්තියෙන් ඉන්න. මේ වැස්ස මතක් කරලා දෙන්නේ අපිට දෙයක්. දිප්පල් මතක් කරලා දෙනවනේ මේ වැස්ස නේද? ඉතින් වැස්ස නැති වෙලා ගිහිල්ලා දෙල්ලිනෝ එන්නත් ඔන්න ඉදිරියේදී හැකියාවක් තියෙනවා. හරි, එහෙනම් ලෑස්තියෙන් ඉන්න ඕන දෙයකට අපි ලෑස්තියෙන් එමු. හරි, එහෙනම් මේ ලස්සන සින්දු අහලා ආයෙත් මේ පැත්තෙන් එකතෙම උන් දෙකට මේකත් වෙලා ඉන්න මගෙත් එක්ක. හතරෙන් එකතු කර යන්නම් ඔයාව මේ ලස්සන ගීතයට. දෙකට මෙන්න මගෙත් එක්ක.

0: ඔය වචන තියෙන ගීත ටික මට කියන්න.
1: 89.1 89.3
2: සුප්‍රීම් රේඩියෝ.
3: රැල්ලට හැමෝම කරන දේ කරන්න ලේසි. හැබැයි රැල්ලට විරුද්ධව පීනන්න හදන්නේ පණ තියෙන ශක්තිමත් මිනිස්සු විතරයි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: වැඩි වැඩි වෙලා.
4: අංක 1යි ලග්න 1යි.
5: 100ක්ම ඔබ යකේ.
4: අංක 2ක් ගැලපුණාම
5: රුපියල් 1000ක්ම අතේ.
4: අංක 2යි ලග්න 1යි
5: 2500ක් අතේ. අංක 3ට
4: 50000.
5: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
4: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
5: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
7: 89.1 89.3 Supreme Radio.

0: ත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පොළ
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට අතරෙනෙම පෘථිවියට අමතර හිතන්නකෝ තව කොහෙ
2: හරි හිතට ශක්තිය
1: සිරුරට සුවය ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
2: ලස්සනට ඉන්න අලුත් රහස්
3: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් වලට පිටි කැම
4: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
2: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ
1: Happening evening drive එක
2: lead කරන
5: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: බොරු කියනවා ඉතින් මට උගලට බොරු කියන්න බෑනේ back to back සින්දු අහන්න
6: let's go
2: every weekday at 4 p.m. in Porto with Ashi Ali
7: The Welcome Show
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
4: සාමාන්‍ය චාමර මේ අපේ මේ වාහනවල තියෙනවානේ වයිප් එක මෙන්න මේ වයිප් එක හොයාගත්තේ කවුද කියලා දන්නවද? ඒ වයිප් එක හොයාගෙන තියෙන ගෑනු කෙනෙක් කෙනකෝ දන්නවද? කවුද හරි ආඩම්බර කතා
8: කරන්නේ.
4: 1902 වගේ කාලෙදි චාමර කාන්තාවක් නිව්යෝක් නගරයේ සංචාරයේදී දකිනවා හිම වැටෙන වෙලාවට රියදුරාට වාහනය නවත්ත වාහනය බැහැලා හිම අයින් කරන්න වෙනවා කියලා. ඒක සැරින් සැරේ කරන්න වෙනවා. ඒක පුදුම දුකක් චාමර. ඇය තමයි මේරි ඇන්ඩර්සන් කියලා කියන්නේ. ඒ ඇයට පුළුවන් වෙන ඔය වයිප් එකේ මුල් සැලසුම හදන්න.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
7: The Welcome Show.

0: 89.1
1: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රටේ

0: 89.1 Supreme Radio Magi Hala Magi Rata Fiber Laser CNC Laser Plastic Laser Samaga Navina Laser Takshanin Samarupalaka Padakkam Pasal Nila Lanchana Namapur Den Anarganimavakin Bellangila Pansalasala Opening Production Bethin Amadanna Bindu Aikai Kaidekai Hatsi Tisnavyai Ekasiya Suwata
1: හැමතේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචි ගන්න.
2: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
3: සුවඳ දැනි දැනි
0: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
2: සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තන නිධානයේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
1: ඔබගේ ගෙවත්ත පමණක් නොව වටා ඇති ජලය කලා යන කානුපත්තතිත හැකිතාක් පිරිසිදුව තබාගන්න. ප්ලාස්ටික් පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
5: 89.1 89.3

0: Brain Radio.
1: Endless weekend with Supreme Radio.

0: ප්‍රීම් රේඩියෝ මගේ හඳ මගේ රට
1: දශක පහක් පුරා පිත්තල බහඬ කරණේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාන්නික බ්‍රාස් ස්ටේනස් සරුමේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
6: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කපේ විත් නිමේෂා ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වට වුණා.
7: The Welcome Show.
1: I work for the Sanakavala with us on a
7: hot Supreme Radio The Welcome Show.
0: Satya Davas Pahima. Ude Hatata.
7: The Welcome Show.
1: Anugrahaya.
8: Vartha Pita Vartha Tadumi Koti Ate NLV Tanadita Hane Lutraye Rupyal Koti Dahatun Name Ata Ikma Vu Devanta Supirite Agala Badimin Rate Sambardhaneta Devanta Shaktiak Vemin Obad Dinava Ratat Dinavana Jatiya Mahatana Sampata Tanadita Hane Vila Digena Obad Koti Pati Kuvan.
9: Meltol. Hisaratya Una Sempratishyava Angapata වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි

රන්පොකු නෙන්දිය නාගෙන එන්නේ මල් මද පිසවුනි කොහෙදෝ යන්නේ. දැන් මේ වෙලාවේ කොහෙද යනකමං ඉන්නේ නේද? ්‍රිපයක් කනවන්න පුළන් අද නිවාඩු දවස නේද වීකෙන්ඩගේ දැන් හැමෝම් බලාගෙන දවස් පහක් එකදිකට වැඩ කළ වැඩ කල්ලා නිවාඩුවෙන් කාලය ගත කරන්නේ වීකෙන්ඩෙක් නේත්. නැතන් සමහරයටතින් නිදහසේ ඉන්නවා කියලා හේතුවට මෙලහට තමන්ගේ වයිෆ් විසින් තමන්ව මොකක්හරි වැඩ රාජකාරයකට යොද වෙලා ඇති නේද? ඉතින් දුක් මුසුව මහන්සයෙන් මේ වැඩ කරන ගමන් ඉන්නවා වෙන්න පුළුවන් නේද? ඉතින් ඔයාගේ නිදහස ඒ විදිහට මනසින් අපි හදාගන්න උත්සාහයක් දෙමු. මොකද වැඩ කරන්න එපා නේද? වයිෆ්ට වයිෆ් කියන දේ අහගෙන ඉන්නත් එපා නේද? නැත්නම් කනක් ඇහිලා ඉන්න දෙයක් නැහැ නේද? නෑ නෑ නෑ, ඔයාට හොඳ වයිෆ් කෙනෙක් ඉන්න, ඔයාව නිදහසේ තියන්න මම පොඩි විහිළුවක් කරේ. හරි, අපි ලස්සන සින්දුවකට යන මේ දිහ ලෑස්ටි වෙන්නේ. ඔන්න ඔයාගේ වයිෆ්ටයි, ඔයාටයි, ඔයාගේ ළමයින්ටයි ඔක්කොටම අහන්න දෙන්න තමයි මේ ලෑස්ටි වෙන්නේ මේ ලස්සන සින්දු. හරි, මේ පැතර කෝල්ලයක් ගන්න 0112 510 510 වගේම 0718 893 893 කියන අපේ වට්ස්ඇප් නම්බර් එකට මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා. හරි, එහෙනම් දෙකට මේ එකතු වෙලා ඉන්න මේ පැත්තට කතා කරන වගේ මේ පැත්තට වට්ස් මැසේජ් එකක් දාන්නවට හැකියාවක් තියෙනවා. මම කලින් මතක් කරපු විදිහට TikTok live එකක් මම මේ පැත්තෙන් එන්න ලෑස්තියෙන් ඉන්නවා. ඉතින් ඒකටත් ready වෙලා ඉන්න, අපි මේ පැත්තට ඇවිල්ලාත් කතා බහ කරන්න හැකියාවක් තියෙනවා ඔයාලට. ඉතින් බලන්න ගොඩාක් දේවල් තියෙනවා යන්න අපේ Facebook, ඒ වගේම Instagram, ඒ වගේම TikTok, YouTube, මේ හැම social media platform එකකම අපි රැඳිලා ඉන්න ඔයත් එක්ක. ඉතින් මේකට ගිහිල්ලා ඔයාලට ගොඩාක් දේවල් බලන්නත් හැකියාවක් තියෙනවා. අරේනම් මේ ආදරේ මතක් කරන්නේ දිගටම එකතු වෙලා ඉන්න මගෙත් එක්ක. අද සවස් යාමයම මම ඔයත් එක්ක ගත කරන්න තමයි මේ විදිහට ලෑස්තියෙන් ඉන්නේ. ඔය යන ගමන් ඉන්නව වෙන්න පුළුවන්, අදත් ඔයා සුපුරුදු පරිදි වැඩ වෙන්නත් පුළුවන් නේද? නැත්නම් ගෙදරට වෙලා නිවාඩු පාඩුවේම අවහගෙන ඉන්නව වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාගේ නිදහස, මේ විවේකය, මේ හැම දෙයක්ම වැඩි කරලා දෙන්න තමයි මම මෙහෙට ඇවිල්ලා ඉන්නේ. ඉතින් සුප්‍රීම් රේඩියෝ දිගට මහගෙන ඉන්න 89.1 89.3 මේ ලස්සන සින්දුව ඔයා වෙනුවෙන්මයි තෝරගත්තේ. ඔව්, ඔයාට වර්ණ මතක අලුත් කරගන්නත් එක්කම දිගර වින්න වගේත් එක්කම.

0: දෙකයි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.3 Endless Weekend with Supreme Radio.
1: රැල්ලට හැමෝම කරන දේ කරන්න ලේසි. හැබැයි රැල්ලට විරුද්ධව පීනන්න හදන්නේ පණ තියෙන ශක්තිමත් මිනිස්සු විතරයි. සිහි නැතිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්එල්වී සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: සියක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක් නැතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහි නැතිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

ආදරේ සෑමදා වාසනා. හැම කෙනෙක්ටම වාසනාවක් වුණු ආදරයක් තියෙන්න ඕනේ. ඉතින් තිබිලා තියෙන්නේ නැති නේද? නැත්තම් ඉස්සරහට ලැබෙන්න නියමිතව තියෙනවා අත්හෙන්න පුළුවන්. අපි හැමෝටම ආදරයක් කියලා දෙයක් ඕනේ. මොකද අපේ ජීවිතේ බෙදාගන්න කෙනෙක් ඉන්නවනම් කොච්චර දෙයක්ද නේද? ඔය කොයි කෙනෙක් කොයි විදිහට කිව්වත් නෑ මට කවුරුත් ඕනේ නෑ, මට පුළුවන් තනියෙන් ඉන්න ඕනේ කියලා එයාලගේ හිතේ පුංචිම හරි දෙයක් තියෙනවා මටත් කෙනෙක් හිටියානම් කියලා. බොරුද පොඩක් හිතලා බලන්න. හිතලා තියෙනවා නේද මටත් කෙනෙක් හිටියානම් කියලා? ඉතින් ඔයාගේ බලාපොරොත්තුව තියෙනවා මේ දැන් හම්බෙලා දැන් ගොඩාක් අත්දැක බැලීම් කරලා මේ වෙලාවේ ඔයාට මේ මහන්සි ඇති නේද? මහන්සි වෙන්න එපා. ඉතින් ඉස්සරහට දැන් ඔයාගේ කාලේ එළමෙන්න ඉඩ තියෙනවා. ඉස්සරහට යද්දි ඔයාට ඔයාගේ කෙනා හම්බේ. හරිද? අපි මේ ගැන වැඩිදුරට කතා කරමු මේ ඩ්‍රීම් නයිට් තුලින්. ඩ්‍රීම් නයිට් තුලින් අපි ආදරය ගැන කතා කරන්නේ. ඉතින් ඩ්‍රීම් නයිට් එක සම්බන්ධ වෙන්න ඒ ගැන කතා කරන්න. එකතු කරගන්න කීප දෙනෙක් ඉන්නවා. එයාලව එකතු කරගන්න ඕනේ. ඔන්න මේ වෙලාවේ හොට්ලයින් නම්බර එකට කතා කරා. පිළියන්දල පොල් හේනෙන් රංජනී අමරසිංහ ගෙදර එකතු කරගන්න කිව්වා. ගෙදර අය ගාමිණී විජේසිංහ, ඒ වගේ මෞදුෂිකා විජේසිංහ, රිසිඳී විජේසිංහ, හිරුක් විජේසිංහ, සඳුරන් විජේසිංහ, ඒ වගේම මාවත් එකතු කරගන්න කිව්වා. බොහොම ස්තුතියි. ඒ වගේම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න හැමෝමවත් එකතු කරගෙනම ලස්සන සින්දුවක් අහමු කියලා තමයි ඔන්න මේ විදිහට රංජනී අමරසිංහ කෝල් එකක් අරගෙන කිව්වේ. TikTok live එක පැත්ත කට්ටියක් ඉන්නවා එකතු කරගන්න. ඉක්මනින් මෙයාලව එකතු කරගන්නම්. චතු ඉන්නවා මේ වෙලාවේ. ඒ වගේම සමීර දසන දිසානායක ඉන්නවා. සින්දුවක් දෙන්නකෝ කියලා දෙන අනිවාර්ය සින්දුවක් දෙන්නම්. සඳු සමරසේකර ඉන්නවා. සඳුවත් එකතු කරගන්න ඕනේ. නිරෝෂන් එකතු කරගන්න ඕනේ. ඒ වගේම එකතු කරගන්න ඉන්නවා නෆාෂා, චතුරිකා, ඒ වගේම අංජුනි ඉන්නවා නිව්සීලන්ඩ් වලින්. කුවට්ටලින් කට්ටිය ඉන්නවා මේ පැත්තට එකතු වෙලා. ඒ වගේම එකතු කරගන්න ඕනේ ගීෂු. ඒ වගේම මේ පැත්තේ එකතු වෙලා ඉන්නවා තවත් කීප දෙනෙක්. ශාලිනි මේ ඇතුළු තවත් කට්ටිය හිටියා. ඉතින් යාලත් එක්ක තමයි නිලු මේ කට්ටියත් එක්ක තමයි මේ වෙලාවේ TikTok live එකේ පැත්තේ රැඳිලා ඉන්නේ. ඒ පැත්තට එන්න අපි කතා කරමු. ඔන්න නිෂා කියලා දෙනවා හායි කියලා. හායි නිෂා. ඔන්න ඩුබයි වලින් නිලු ඇවිල්ලා තියෙනවා. හායි ඩුන් නිලු. ඔයාවත් එකතු කරගන්නම් ලස්සන ගීතයක් අහන්න. දිගටම එකතු වෙලා ඉන්න මගෙත් එක්ක. හරි එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න අපි මේ ලස්සන සින්දු අහන්න තමයි ලැස්සි වෙන්නේ. ආලේ මල්ලහලා ආයෙත් මේ පැත්තට එකතු වෙමු. දිගට වෙන්න මගෙත් එක්ක. දෙක විනාඩි 12යි දැන්.

0: A su nave ai ekra, a su nave ai tuna. Supreme Radio. Magi ana, magi rata.
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිබත්ගොඩ චාර්නික බ්‍රාස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස්ටේනස් නුවර පාල කිරිබත්ගොඩ
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: අපි දැන් ඇවිල්ලා ඉන්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගින් අහලා බලමු මොකද කරන්න කියලා. හා අයිබෝන් නංග දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
4: අනිත් අය කරන එකම තමා පුට.
3: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
5: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
2: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් වී මැක්.
7: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
8: සුවඳ දැනි deni denenava
9: soduru atite sevaneli atarin vartamane aadara situvile situam karana dream night
7: sati dinavala ratri hatata
10: anugrahaya
11: enna

ඔය විදිහට තමයි අපි මේ ගත කරමින් යන වෙලාව ගත වෙනවා. අපිට දැනෙන්නේ ලස්සන සින්දු අහන ගමන් මේ පැත්තට කට්ටිය එකතු වෙනවා. ඉතින් එයාලව එකතු කරගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉස්ලාම එකතු කරගන්න ඕනේ වෙන WhatsApp එක පැත්තට ගිහින් අපි මොරටුවේ ලක්ෂාන් පැන්ඩ්‍රි කබඩ් එකේ සෙට් එක අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ඔන්න රන්දික, මදු, ලක්ෂාන්, අසංක එකතු කරගන්න කියලා ඔන්න WhatsApp message එක එවලා තියෙන්නේ. Thank you so much. ආදරෙන් එකතු කරගන්න තවත් ලස්සන සින්දුවක් අහන්න. එවගේම යන ලෑසි වෙන්න ඕන ජපානයේ පැත්තට. ජපානෙන් ඔන්න නවීන් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා. ලස්සන සින්දුවක් අහන්න මාවත් එකතු කරගන්න. ඒ වගේම ආදරය කරන ශේහානිවත් එකතු කරගෙන යාළුවෝ සෙට් එකත් එකතු කරන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි WhatsApp message එක දාලා තියෙන්නේ. Thank you so much. කට්ටිය එකතු කරගන්න ගමන් TikTok live එක පැත්තට යන්න ඕනේ. කට්ටිය ඉන්නවා ඒ පැත්තේ එකතු කරගන්න. ගොඩාක් කට්ටිය ඉන්නවා ඒ පැත්තේ එකතු කරගන්න. ඉතින් යාළුවෝ එකතු කරගන්න තමයි මේ ලෑසි වෙන්නේ. ඉතින් මගෙත් එක්ක මේ පැත්තෙන් එකතු වෙලා ඉන්නවා. මේ පැත්තේ ඉන්න කට්ටිය සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඒ වගේම සමීර මේ කට්ටිය රුමේනියාවේ ඉඳලා අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඇඹිලි පිටියෙන් උමේෂ් තමයි මේ විදිහට මැසේජ් එක දාලා තින්නේ රුමේනියාවේ ඉඳලා මාව අහගෙන ඉන්නවා කියලා. ශාෂ් ඇවිල්ලා තියෙනවා ලයිව් එකට. ඉතින් රුවන් ඉන්න ඕනේ ඇඹිලි පිටියෙන්. එයාවත් එකතු කරගන්න ඕනේ. ඒ වගේම රසික ඉන්නවා නොච්චයාගමින්. අපිට මට ලස්සන gift ගොඩාක් දුන්නා. ඒ වගේම සඳු ඉන්නවා කුවෙට් වලින්. සඳු සමරසේකර එයාවත් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ඔන නිරෝෂන් ඉන්නවා. නිරෝෂන්වත් එකතු කරගන්න. ඒ වගේම නුවන් ඉන්නවා. නුවන්වත් එකතු කරගන්න ගමන් ගීජු ඉන්නවා. ගීජුවත් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ පැත්තේ රැඳිලා ඉන්නවා කවුද? දායා සුදාහර ඉන්නවා. යාවත් එකතු කරගන්න ඕනේ. ඒ වගේම මේ පැත්තේ එකතු වෙලා ඉන්නවා තවත් කට්ටිය. ශාලිනී, රජරට නදී ඉන්නවා. ඒ වගේම නිෂා ඉන්නවා. නිෂාවත් එකතු කරගන්න. ඊට පස්සේ මේ පැත්තේ ඉන්නවා තවත් කට්ටිය. යාළුවෝ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ. තවත් කට්ටිය ඉන්නවා. තවත් මම ඉන්නේ මිස් වේද කට්ටිය කියලා බලාගෙන පහළට යන ගමන් ඉන්නේ TikTok live එකේ. යාළුවෝ එක්කමනින්ම එකතු කරගන්න ඕනේ නැත්නම් මගෙත් එක්ක යාළුවා තරහ වෙයි. එකතු කරගන්න ඕන්න මේ පැත්තෙන් ඉන්නවා යසිරු. ඒ වගේම නිහාල් පුෂ්පරාජ් ඉන්නවා මාත් ගන්න කියලා. ඉතින් එයාවත් එකතු කරගන්නම්. මගේ ලංකාවේ ෆැමිලි එකත් එකතු කරගන්න කියලා ඔන්න රජරට නදී කියලා තියෙනවා. නදීවත් එයාලව එකතු කරගන්න ඕන. නෆාෂා ඉන්නවා. නෆාෂාවත් කුවෙට් වලින් එකතු කරගන්නම්. ඒ වගේම මම කුවෙට් ඉඳලා එකතු වෙන්නේ රම්‍යා. ඔන්න මැසේජ් එක දාලා තියෙනවා මට TikTok live එක පැත්තට. Thank you so much. ඒ වගේම ගීෂු කියලා තියෙනවා හස්බන්ඩ් රමේෂ්වත් එකතු කරගන්න කියලා. අනිවාර්යෙන් ගුවනී ගාත්මා ඉන්නවා මේ වෙලාවේ. ඔන්න මට ලස්සන වලක් කියවලා තියෙනවා. ඉතින් එයාවත් එකතු කරගන්නම් ඉක්මනින්ම. ඒ වගේම සුදුමැණික් ඉන්නවා. හරිස්තන් හසිත මාවත් එකතු කරගන්න කියලා ඔන්න තියෙන්නේ. සුදුමැණිකවත් එකතු කරගන්න. හරි, මට මිස්සුනා ඉන්නවා දන්නේ නැහැ. මම මිස්සුනා ඉන්නවනම් මට කියන්න. මම ඊළඟ ටෝක් එකේදී එකතු කරගන්න. හරි, thank you so much. එහෙනම් මේ ලස්සන සින්දුවට ඔය හැම දිනෙකම එකතු කරගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් ඉතින් අපි සප්ත සොරය අහලා ආයෙත් මේ පැත්තෙන් එකතු වෙමු. දෙකට මෙන්න මගේත් එක්ක.

0: A su nave ai ekran, a su nave ai tune. Supreme Radio. Magee hada, magee rata.
1: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: හැම දෙයකම එක වගේ නෙවෙයි ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එදා වගේ අදත් නොවෙනසූ තේ රසය ඔබත් අතම ලාඕචි ගන්න
3: Happening evening drive එක
4: lead කරලා
5: ඔබ ඉන්නේ කොහෙද කියලා
6: බොරු කියනවා ඉතින් මට උගලට බොරු කියන්න බෑනේ
7: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
3: back to back සින්දු අහන්න
8: let's go
9: every weekday at 4 p.m. in porto with ashi ali
10: the welcome show
11: ඇහෙන අහන කතා අතර රසකතා ඇහෙන පෑතුන
12: සාමාන්‍ය චාමර මේ අපේ මේ වාහනවල තියෙනවානේ වයිප් එක මෙන්න මේ වයිප් එක හොයාගත්තේ කවුද කියලා දන්නවද? ඒ වයිප් එක හොයාගෙන තියෙන ගෑනු කෙනෙක් කෙනකෝ දන්නවද? කවුද හරි අඩම්බර කතා
13: කරන්නේ.
12: 1902 වගේ කාලේදී චාමර කාන්තාවක් නිව්යෝක් නගරයේ සංචාරයේදී දකිනවා හිම වැටෙන වෙලාවට රියදුරාට වාහනය නවත්ත වාහනයෙන් බැහැලා හිම අයින් කරන්න වෙනවා කියලා. ඒක සැරින් සැරේ කරන්න වෙනවා. ඒක පුදුම දුකක් චාමර. ඇය තමයි මේරි ඇන්ඩර්සන් කියලා කියන්නේ. ඒ ඇයට පුළුවන් වෙන ඔය වයිප් එකේ මුල් සැලසුම හදන්න.
11: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
10: The Welcome Show.
14: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
15: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයන් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයන් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
14: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
10: 89.1 89.3

0: 89.1 Supreme Radio මගේ අද මගේ රට
1: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011-2-864-012 සමුරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 011-6-18-22 ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
2: The welcome show.
3: I burst the bodas and I can well over there son
2: hat. Supreme Radio the welcome show.
1: Satya දවස් පහේම උදේ 7ට.
2: The welcome show.
3: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: ලොව සුන්දරතම පාරාදීසේ.
3: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උදේම යමු සංචාරයක්.
7: Travel with Supreme.
3: සතියේ දවස් පහේම The Welcome Show අහන්න.

දෙකයි විනාඩි 50ත් වෙලා තියෙන්නේ. TikTok live එක පැත්තේ හරි හරියට කතා බහ යන ගමන් තියෙන්නේ. මේ ආදරය ගැන තමයි කතා කරන්නේ. ඒ වගේම ඇමරිකාව සහ ඉරානය සම්බන්ධයෙන් යන යුද්ධය සම්බන්ධයෙන්ුත් ඒ පැත්තේ විද්වත් කතිකාවතක් යන ගමන් තියෙන්නේ. වැඩිපුරම මේ ආදරය ගැන තමයි ඒ පැත්තේ කතිකාවත යන ගමන් තියෙන්නේ. ඔයාලට පුළුවන් ඒ පැත්තට සම්බන්ධ වෙන්න. TikTok live එක පැත්තේ ඔන්න ඔයාට එන්න හැකියාවක් තියෙනවා. මේ ඇවිල්ලා ඒ පැත්තේ මේ කට්ටියගේ කතා බහට එකතු වෙන්න හැකියාවක් තියෙනවා. එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ. ඔන්න ශාෂ් ඉන්නවා, ඒ වගේම නිරෝෂන්, ඒ වගේම ඩ්‍රෝන් කුරුල්ලා ඉන්නවා, එයාවත් එකතු කරගන්න ඕනේ. ඔන්න නිමාෂ ඇවිල්ලා ඉන්නවා මේ පැත්තට. නිමාෂ රත්නායකවත් එකතු කරගන්න. ඒ වගේම මේ පැත්තේ ඉන්නවා තවත් කට්ටිය ඉන්න ගමන් ඔන්න එකතු කරගන්න ඕනේ. ගීෂු ඉන්නවා, ඒ වගේම කෞෂි තවත් ඉන්නවා මේ පැත්තේ. එයාලා එකතු කරගන්න ඕනේ. සෝනු ශ්‍රී, ඒ වගේම බ්ලැක් ක්වීන් ඉන්නවා. වගේම දේශාන් මේ කට්ටියත් එකතු කරගෙන තමයි ඊළඟ ගීතයට මේ යන්න ලෑස්ති වෙන්නේ. හරි, එහෙනම් ආදරෙන් එකතු කරගන්නම් ඔයාලව. තවත් ලස්සන ගීතයක් අහන්න, ඒ වගේම WhatsApp එක පැත්තට යද්දී ඔන්න මේ වෙලාවේ දේශප්‍රිය මගෙත් එක්ක එකතු වෙනවා. ලස්සන සින්දුවක් අහන්න මාවත් එකතු කරගන්න. අද නිවාඩු පාඩුවේ මාව ඔයා අහගෙන ඉන්නේ කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. හරි, මේ කට්ටියත් එකතු කරගෙන තමයි ඊළඟ ලස්සන ගීතය අහන්න ලෑස්ති වෙන්නේ. මතක් කරන්න ඕනේ 0112 510 510 අපේ හොට්ලයින් නම්බර් එක වඩ පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න. ඒ වගේම WhatsApp message එකක් දාන්නත් ඔයාලට හැකියාවක් තියෙනවා. 0118 89 3 89 3. මතක් කරන්න ගොඩාක් දේවල් තියෙනවා, කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. සවස් යාමේම මම ඔයත් එක්ක ගත කරන්න ලෑස්තියෙන් ඉන්න ගමන් තමයි මේ ලස්සන මෙඩ්ලි එක. ඔන්න ශික්ෂාලගේ ප්‍රින්ස් මෙඩ්ලි එක ඔයාලට අහන්න දෙන්න ලෑස්තියෙන් ඉන්නේ. එක දිගට සින්දු ගොඩාක් අහන්න ඔයාලට හැකියාවක් තියෙනවා. මේ සින්දුවෙන් පස්සේ අලුත් පෑගින් තමයි අපි මේ හමු වෙන්න ලෑස්තියෙන් ඉන්නේ. ඉතින් දිගට මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය එකතු කරගන්න මේ වෙලාවේ මම වහගෙන ඉන්න ඔයාවත් මේ ලස්සන සින්දුව අහන්න. TikTok එකට එන්න. ඒ පැත්තට ලයිව් එකේදී අපි හමු වෙලා කතා කරමු. ඔන්න ඔෆිස් එකේ සෙට් එකත් එක්ක මේ පැත්තේ ඉන්නේ කුවෙට් වලින් ඔන්න නිමාෂා ආයිත් කියලා තියෙනවා. ඔයාලා ආදරෙන් එකතු කරගන්නම් මේ ලස්සන සින්දුව අහන්න. දිගට මෙන්න මගෙත් එක්ක අපි අහලා බලමු මේ ප්‍රින්ස් මෙඩ්ලි එක.

89.1 89.3 Supreme Radio.

0: 89.3 Endless Weekend with Supreme Radio.
1: රැල්ලට හැමෝම කරන දේ කරන්න ලේසි. හැබැයි රැල්ලට විරුද්ධව පීනන්න හදන්නේ පණ තියෙන ශක්තිමත් මිනිස්සු විතරයි. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්එල්වී සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
3: සියක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

තුනයි විනාඩි 11යි දැන්. 11 වෙනකන් ඉන්නංග හොම අනේ ඉන්න අන්න 11 උඩ. තුනයි විනාඩි 11ත් වෙලා තියෙන්නේ ඕන්න. අපිට දැන් ලස්සන සින්දුවකට යන්න ලෑස්ති වෙන්නේ. මම කට්ටියට කිව්වා සුපිරි සින්දුවක් දෙන්න ලෑස්තියෙන් ඉන්නේ කියලා TikTok live එකේ ඉන්න කට්ටියට. ඔයාලත් එහෙම තමයි කියන්නේ මේ ලෑස්ති වෙන්නේ. සුපිරි සින්දුවක් තමයි මේ විදිහට දෙන්න ලෑස්ති වෙන්නේ. ඉතින් එකතු කරගන්න ඕනි මේ කට්ටියව. ඉන්නවා TikTok live එක පැත්තේ කට්ටියක් ඉන්නවා. වැඩ කරන ගමන් අහගෙන හිටියේ ගිහින් එන්නම් ටටා බායි කියලා දෙන ඔන්න බූනුලි. Thank you so much ටටා බායි පරිස්සමෙන් ගිහිල්ලා එන්න. සාශි ඉන්නවා, ඒ වගේ මේ පැත්තේ අංජුනි ඉන්නවා. අංජුනිවත් එකතු කරගන්න ඕනේ. ප්‍රියන්ත ෆර්නෑන්ඩෝ ඉන්නවා, ඒ වගේම ගීෂු, තවත් කට්ටිය ඉන්නවා මේ පැත්තේ. ශ්‍රියානි මේ කට්ටියත් එකතු කරගෙන තමයි මේ ඉඳග ගීතය අහන ලෑස්ති වෙන්නේ. ඒ වගේම සත්‍යම් පීරිස් ඉන්නවා, එයාවත් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ පැත්තේ ඉන්නවා මම අහගෙන නපාෂා, මේ කට්ටියත් එක්ක තමයි සුදු දෝනිත් ඉන්නවා. එයාදින් එයාලවත් එකතු කරගෙන ඊළඟ ගීතය අහන තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් දිගරම් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න අපි මේ ලස්සන සින්දුව අහලා ආයිත් මේ පැත්තේ නැකතුවෙමු. එහෙනම් ඉතින් නටන්න තමයි ලෑස්ති වෙන්න තියෙන කට්ටියට. හරි, දිගර වෙන්න මගෙත් එක්ක. මේ පැත්තට කෝල් එකක් ගන්න, මේ පැත්තට මැසේජ් එකකුත් දාන්න.

0: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අතම ලාඕචී ගන්න.
1: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
2: සාමාන්‍ය චාමර මේ අපේ මේ වාහනවල තියෙනවානේ වයිප් එක. මෙන්න මේ වයිප් එක හොයාගත්තේ කවුද කියලා දන්නවද? ඒ වයිප් එක හොයාගෙන තියෙන ගෑනු කෙනෙක් කෙනකෝ දන්නවද? කවුද? හරි අඩම්බර කතා කරන්නේ. 1902 වගේ කාලෙදි චාමර කාන්තාවක් නිව්යෝක් නගරයේ සංචාරයේදී දකිනවා හිම වැටෙන වෙලාවට රියදුරාට වාහනය නවත්ත නවත්ත වාහනය බැහැලා හිම අයින් කරන්න වෙනවා කියලා. ඒක සැරින් සැරේ කරන්න වෙනවා. ඒක පුදුම දුකක් චාමර. ඇය තමයි මේරි ඇන්ඩර්සන් කියලා කියන්නේ. ඒ ඇයට පුළුවන් වෙන ඔය වයිප් එකේ මුල් සැලසුම හදන්න.
1: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show.

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කපේ විත් නිමේෂා 89.1 89.3

0: 89.1 එකෙන් 89.3
1: සුප්‍රීම් රේඩියෝ
2: මගේ හඬ මගේ රට.
3: ඔය විදිහට තමයි මේ පැහැත් අපි ගත කරමින් ඉන්නේ. TikTok live එකේ විදිහට යන ගමන් තියෙනවා මේ පැත්තේ. අපි ලස්සන සින්දු එක දෙකට ගහගෙන යන ගමන් නේද? අපි ඊළඟට අහන්නේ තවත් ලස්සන සින්දුවක්. ඉතින් ඒකට කට්ටියක් ඉන්න එකතු කරගන්න, යාළුවව එකතු කරගන්න තමයි මේ විදිහට ලෑස්ති වෙන්නේ. TikTok live එක පැත්තේ උන ශාස්ත්‍රි ඉන්නවා, ඒ වගේම තරිඳු මට gift එකක් දීලා තියෙනවා. තරිඳුවත් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ එකතු කරගන්න ලෑස්ති වෙනවා. මේ වෙලාවේ මා වහගෙන ඉන්නවා අංජුනි ඉන්නවා මේ පැත්තෙන්. අංජුනිවත් එකතු කරගන්න ඕනේ. ඒ වගේම ගීෂු මේ කට්ටියත් එක්ක තමයි මේ වෙලාවේ TikTok live එකේ විදිහට යන ගමන් ඉන්නේ. ඒ වගේම වෙරෝනිකා, ශාලිනි මේ කට්ටියත් එක්ක ඔන්න TikTok live එකේ පැත්ත ගත කරමින් ඉන්නේ. නිමාෂා මේ කට්ටියත් එකතු කරගෙනම ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ මේ වෙලාවේ මාව අහගෙන ඉන්න WhatsApp එක පැත්ත කට්ටියව. ඉතින් ඒ පැත්තෙන් එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ. ඔන්න සුගත් එකතු වෙනවා. සුගත් කොහෙන්ද අපිට මැසේජ් එක දාලා තියෙන්නේ? මාවනල්ලෙන් තමයි මේ විදිහට මැසේජ් එක දාන්නේ. ඉතින් මාවනල්ලේ අපේ පවුලේ හැම දෙනෙක්මත්, යාළුවෝ හැම දෙනෙක්මත් එකතු කරගන්න කියලා තමයි ඔන්න සුගත් කියලා තියෙන්නේ. බොහොම ස්තුතියි ආදරෙන් එකතු කරගන්නන්. ඔයාවත් තවත් ලස්සන සින්දුවක් අහන්න. ඊට පස්සේ කවුද ඉන්නේ එකතු කරන්න ලෑස්ති වෙන? ඔන්න නිරෝෂා ඔන්න අද සුපුරුදු පරිදි මේ විදිහට මැසේජ් එක දාලා තියෙන්නේ. හලාවතින් ලස්සන සින්දුවක් අහන්න මාවත් පවුලේ හැම දෙනෙක්මවත් එකතු කරගන්න හසිත. මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න හැමෝමවත් ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා තමයි ඔන්න කියලා තියෙන්නේ. Thank you so much ආදරෙන් එකතු කරගන්න ඔය හැම කෙනෙක්ම මේ ලස්සන සින්දුව අහන්න. දෙර්මින් මගිත් එක්ක ආදරෙන් එකතු කරගන්න මේ වෙලාවේ මාව අහගෙන ඉන්න ඔයාවත් මේ ලස්සන සින්දුව අහන්න. අහලා බලමු මේ ලස්සන සින්දුව. ටිකට් මෙන්න මගෙත් එක්කලා.

0: 89.1 Supreme Radio.
1: දර්ශක පහත්පුර අපිත් තල බාණ්ඩ කරණයේ ශ්‍රී ලංකයේ ජනතාව විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රස්ටීන සරණේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස්ටීන නුවර පාර කිරිපත් ගොඩ හැමදේකම එක වගේ නෙවෙයි ලාෝචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එදා වගේ අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අතම ලාෝචි ගන්න.
2: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
1: අයිබර්ස් උදෑසනක වල උදෑසන හද.
3: Supreme Radio the welcome show.
2: සතිය දවස් පහේම උදේ 7ට.
3: The welcome show.
1: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මෙල්ටෝල් හිසරතය උන සම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදනසේ කපටා කරන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
6: Supreme Radio. Make a superior.

0: සුරන් හමන ගමන් තාලය
1: සුරඟ ඔබද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: Endless Weekend with Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
1: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
2: Back to back, Sindhu Ahanna.
5: Let's go.
1: Every weekday at 4 p.m. in Porto with Aashi Ali.
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
7: සුවඳ දැනි deni denenava
1: soduru atite sevaneli atarin vartamane aadara situvile situam karana dream night
6: sati dinavala ratri hatata
8: anugrahaya
9: enna

0: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
1: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියන්නේ.
2: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
2: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
3: Supreme Radio. Magi hala, magi rata.

හා ලබදි කොමලියා කොහොමද? ඔනිති මට යන්න වෙලාව ඇවිල්ලා. අද දවස්සේ උදේ 8 ඉඳලා මම ඔන්න සවස 4 වෙනකන් ඔයා ළඟ හිටියා. ඉතින් මට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. මගෙත් එක්ක උදේ ඉඳලා හවස වෙනකන් රැඳිලා හිටපු හැම දෙනෙක්ටම බොහොම ස්තුතිය පුද කරනවා. එතින් අපි චාට් ෂෝ එක ඇහුවා. ඒ වගේම සවස් වෙනකන් අපි TikTok live වලින් හමු වුණා නේද? අපි මේ විදිහට කතා බහ කරමින් ආවා. ඉතින් පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න, විශේෂයෙන්ම ආදරෙන් ඉන්න. ඉතින් අපි ආයෙත් හමු වෙන්නේ Dream Night තුලින්. සඳුදා ඉඳලා ඔන්න සිකුරාදා වෙනකන් රාත්‍රී 7 ඉඳලා 10 වෙනකන් Dream Night වට අහන්න හැකියාවක් තියෙනවා. ඉතින් මායි මනීෂා එනවා ආදරයෙන් ආදරෙන් කතා කරන්න. අපි මේ විදිහට වීකෙන්ඩ් එකේ හමු වෙනවා. ලබන සතියේ සෙනසුරාදා දවසේ උදේ 8ට. ඒ වගේම චාට් ෂෝ එක වට අහන්න හැකියාවක් තියෙනවා 10 ඉඳලා 12 වෙනකන් ලබන සතියේ සෙනසුරාදාත්. ඉතින් අතරින් මතක් කරන්නේ එන්න මගිත් එක්ක එකතු වෙලා මේ ආදරේ බෙදා ගන්න. අද දවස විනෝදෙන් ගත කරන්න ඔන්න මම ගියත් එක දිගට වට සින්දු අහන්න හැකියාවක් තියෙනවා. ඉතින් එක දිගට සින්දු අහන්න හොඳම දැන තමයි 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ කියලා කියන්නේ. එනක ඉතින් සතුටින් ඉන්න, ආදරෙන් ඉන්න, ගිහිල්ලා එන්නම් ප්‍රාර්ථනා කරනවා මේ රාත්‍රිය සුබ රාත්‍රියක් වෙන්න කියලා. හෙට නිමේෂ එනවා ඔයත් එක්ක දවසම ගත කරන්න. ගිහිල්ලා එන්නම්. සුබ සන්ධ්‍යාවක්, සුබ රාත්‍රියක්. මම හසිතා.

0: වෙලාවමතක් කරනං සවස හතරයි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනට තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝන් පැරසිටමෝල් විශේෂයකි.
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාර්නික බ්‍රාස්ටේනස් සරුවේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්නික බ්‍රාස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ. හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එතා වගේ අදත් නොවෙන සූතේ රසය ඔබත් අතම ලාඕචි ගන්න.
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: අපරණෙම පෘථිවියට අමතර හිතන්න පුතව කොයි හරි
4: හිතට ශක්තිය
2: සිරුරට සුවය
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
4: ලස්සනට ඉන්න අලුත් රහස්
6: සමහර අය යන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
2: කලර්ස් වල පිළිකෑම
7: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
4: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
2: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
4: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම් යම් සත්‍යයක්
4: Travel with Supreme
2: සතිය දවස් පහේම The Welcome Show අහන්න
4: අසු නවයයි තුන Supreme Radio.

0: que bye.
1: Endless Weekend with Supreme Radio.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: සස්මුතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මුමිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 01112864012
2: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
1: ෆයිබර් ලේසර් CNC ලේසර් ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01112739180
3: The Welcome Show
1: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
4: සාමාන්‍යචාවර මේ අපේ මේ වාහනවල තියෙනවානේ වයිප් එක. මෙන්න මේ වයිප් එක හොයාගත්තේ කවුද කියලා දන්නවද? ඒ වයිප් එක හොයාගෙන තියෙන ගෑනු කෙනෙක් කෙනකෝ දන්නවද? කවුද? හරි අඩම්බර කතා කරන්නේ. 1902 වගේ කාලෙදී චාමර කාන්තාවක් නිව්යෝක් නගරයේ සංචාරයේදී දකිනවා හිම වැටෙන වෙලාවට රියදුරාට වාහනය නවත්ත වාහනය බැහැලා හිම අයින් කරන්න වෙනවා කියලා. ඒක සැරින් සැරේ කරන්න වෙනවා. ඒක පුදුම දුකක් චාමර. ඇය තමයි මේරි ඇන්ඩර්සන් කියලා කියන්නේ. ඒ ඇයට පුළුවන් වෙන ඔය වයිප් එකේ මුල් සැලසුම හදන්න.
1: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
3: The Welcome Show.
5: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
6: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
5: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: හැමදේකම එක වගේ නෙවෙයි ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එදා වගේ අදත් නොවෙනස් වූ තේ රසය ඔබත් අදම ලාඕචි ගන්න
4: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
6: එව මෙහෙව
7: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද අවසව
8: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
5: ඈ හැබෑවට
3: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කපේ විත් නිමේෂා 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

89.1 සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ

0: ප්‍රීම් රේඩියෝ සුබහත
1: Endless Weekend with Supreme Radio.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: සමුරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600.18.22
2: හැම දෙයකම එක වගේ නෙවෙයි ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය ඔබත් අතම ලාඕචි ගන්න
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: ජීවිතේ වෙනසක් හොයන ඔබට
4: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද
1: හිතට ශක්තිය
3: සිරුරට සුවය
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
1: ලස්සනට ඉන්න අලුත් රහස්
4: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
3: කලර්ස් අකුණ පිළිකෑම
6: යාපෝඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
1: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
3: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
1: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතියේ දවස් පහේම උදේ දායක ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
7: The welcome show.
8: I burst the bodas and I can well over there for
7: the hello. Supreme Radio, the welcome show.
1: Satya Davas Pahima, Uday Hatata.
7: The welcome show.
8: Anugrahaya.
9: Vartha Pita Vartha, Tabene Koti Ate, NLV Tanadita Hane, Lutraye, Rupyal Koti, Dahatun, Name Ata, Ikma Wood, Devanta, Supirite Agalabadi, Rate, Sangvardaneta, Devanta, Shaktiak, Vimin, Obat, Tinava, Rata, Tinava, Jati, Mahatana, Sampata, Tanadita Hane, Vilatikan, Obat, Koti, Tijekuan.
10: Ravina Takshanayin. නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
11: මෙල්වා එක ලංකාවේ එක අපේම එක

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුරන් හමන ගමන් තාලය
1: සුරඟ ඔබද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: Endless Weekend with Supreme Radio.

දශක පහක් පුර අපිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ. කිරිපත් ගොඩ චාලික බ්‍රස්ටේල සරමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතා දැන් වෙනුවෙන් චාලික බ්‍රස්ටේල නුවර පාර කිරිපත් ගොඩ.

0: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක. The welcome show.
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
3: සාමාන්‍ය ජාමර මේ අපේ මේ වාහනවල තියෙනවානේ වයිප් එක. මෙන්න මේ වයිප් එක හොයාගත්ත කවුද කියලා දන්නවද? ඒ වයිප් එක හොයාගෙන තියෙන ගෑනු කෙනෙක් කෙනකෝ දන්නවද? කවුද මාටි අඩම්බර කතා කරන්නේ? 1902 වගේ කාලෙදි ජාමර කාන්තාවක් නිව්යෝක් නගරයේ සංචාරයේදී දකිනවා හිම වැටෙන වෙලාවට රියදුරාට වාහනය නවත්ත වාහනයෙන් බැහැලා හිම අයින් කරන්න වෙනවා කියලා. ඒක සැරින් සැරේ කරන්න වෙනවා. ඒක පුදුම දුකක් ජාමර. ඇය තමයි මේරි ඇන්ඩර්සන් කියලා කියන්නේ. ඒ ඇයට පුළුවන් වෙන ඔය වයිප් එකේ මුල් සැලසුම හදන්න.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
1: The welcome show.
4: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
5: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
4: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: හරිනේ දැන් අන්න නැවැත්තුවා මම කිව්වනේ හිමින් යමු කියලා
4: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද
5: අද ඉතින් නිවාඩු දවසනේ සර් එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා
4: සුප්‍රීම් රේඩියෝ මියුසික් සම්දේනේ එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ
6: බෝරින් සන්දේ හැපෙන්නේ කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක
7: සුප්‍රීම් මියුසික් සන්දේ
6: ඉනිදා උදේ 9ට
5: ඉගෙනන සර්
8: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තාපිට වාර්තා තමන කෝටි අතේ NLB තනරිතහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත් ධන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්
4: 89.1 89.2 Supreme Radio.

0: ප්‍රේම් රේඩියෝ
1: Endless Weekend with Supreme Radio.

0: වෙලාව සවසහයයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබුණ කෝටි 8 NLB ධනනිධානයේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමඟ නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුඵලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපුවරුදැන් අනර්ඝ නිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නිං ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01

0: දෙකයි හත්සිය තිස්නවයයි එකසිය අසුවට ලොව සුන්දරතුම පාරාදීසේ
1: මන්න බැඳලු ඇසේ නොගැටුළු තැන් සොයා උතුම යමු සච්චාරයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම
2: The Welcome Show අහන්න
0: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The Welcome Show.
1: අයිබෝන් සුබෝදසනක බල උදෑසන හතයි.
3: Supreme Radio The Welcome Show.
0: සතිය දවස් පහේම උදේ හතට.
3: The Welcome Show.
1: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටි දෙකකු වන්.
5: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: 89.1 89.3 Supreme Radio.

0: Endless Weekend with Supreme Radio. Supreme Radio. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පව ලොතරැයින් රුපියල් 20 ලක්ෂයක ප්‍රථම තියාගේ දිනාගත් වාසනාවන්තයා ගම්පහ රත්නසිරි මහතා.
1: මම රත්නසිරි මම ගම්පහ දෙසි බදිකේ තාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාසයක් තියෙනවා. මම ඇඳුනා මම ලක්ෂයක් විදිහට ඉස්සර දෙකක් තුනක් ඇදලා තියෙනවා. රුපියල් 40ක් දීලා ටිකට් එකක් ගන්න. ගත්තොත් තමයි ටිකට් එකක් ඇදෙන්නේ. ගන්න නැතුව මේක ඇදෙන්නේ නැහැ. මේක දිනුන්නේ නැහැ කියන්නේ නැහැ. රජයටත් මේ 30ක් හරිනවා. ජනාධිපති අරමුදලටත් ඒකත් රටට සේවයක්. මේකෙන් අපිට ව්‍යාපාරයක් කරගන්න පුළුවන්. ඒකත් අපිට සෑහෙන සේවයක් කියන එක මම බලාපොරොත්තු වෙනවා. මම මගේ වචන දෙකෙන් ලේස් ෂොප් එකක් කරන්න හිටියේ මම ඉස්සෙල්ලා. ලේස් ෂොප් එක මගේ ව්‍යාපාර වැඩිලා ඉන්නේ. මගේ ව්‍යාපාරය නැවත නගා සිටු වීම තමයි මගේ එකම ප්‍රමාණය. මේ ලක්ෂය ඉස්ස මම කියන්නේ මේ ටිකට් ගන්න ගත්තොත් තමයි ඇදෙන්නේ. මගේ ව්‍යාපාරකේ මට කරන් යන්න පුළුවන් දැන් කිසි කරදරයක් නැහැ. ජාතික ලොතරැය මණ්ඩලයට ඒ කාර්යමණ්ඩල සහෝද සේවම කරලා මම ස්තුති කරනවා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: හැම දෙයකම එක වගේ නෙවෙයි. ලාඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන එදා වගේ අදත් නොවෙන සූතේ රසය ඔබත් අතම ලාඕචී ගන්න.
3: The Welcome Show.
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
5: සාමාන්‍ය චාමර මේ අපේ මේ වාහනවල තියෙනවානේ වයිප් එක. මෙන්න මේ වයිප් එක හොයාගත්තේ කවුද කියලා දන්නවද? ඒ වයිප් එක හොයාගෙන තියෙන ගෑනු කෙනෙක් කෙනකව දන්නවද? කවුද? හරි ආඩම්බර කතා ගන්නේ. 1902 වගේ කාලෙදි චාමර කාන්තාවක් නිව්යෝක් නගරයේ සංචාරයේදී දකිනවා හිම වැටෙන වෙලාවට රියදුරාට වාහනය නවත්තනවත් වාහනේ බැහැලා හිම අයින් කරන්න වෙනවා කියලා. ඒක සැරින් සැරේ කරන්න වෙනවා. ඒක පුදුම දුකක් චාමර. ඇය තමයි මේරි ඇන්ඩර්සන් කියලා කියන්නේ. ඒ ඇයට පුළුවන් වෙන ඔය වයිප් එකේ මුල් සැලසුම හදන්න.
4: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
3: The Welcome Show.
6: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හිමින් යමු කියලා.
7: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
8: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන්ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නෙම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
7: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
9: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක.
4: සුප්‍රීම් මියුසික් සන්දේ.
9: ඉනිදා උදේ 9ට.
8: ගින්න සර්.
10: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
11: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
12: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබ කෝටිපතියෙකු වන්
3: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
4: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
5: එම මෙහෙම
6: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
4: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව
7: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
4: ඈ හැබෑවට
8: සතිය දවස් පහේම දහවල් දෙකට
9: සින්දු කෆේ විත් නිමේෂා.
10: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
11: සුවඳ දැනි දැනි
12: සොදුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
10: සතියේ දිනවල රාත්‍රී 7ට
8: අනුග්‍රහය.

0: සුරන් හමන ගමන් තාලය
1: සුරඟ ඔබද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: Endless Weekend with Supreme Radio.
3: අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

0: 89.3 සුප්‍රීම් වේලාව රාත්‍රී 7යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: එන්න

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

0: ප්‍රේම් රේඩියෝ ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ධන නිධානය 8,03,68,000 ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා රත්නපුරේ ප්‍රියරත්න මහතා.
1: මගේ නම ප්‍රියරත්න. මට රුපියල් 40කින් කෝටි 8,36ක් හම්බුණා. මේ ඇත්තටම මේ ලොතරැයි මණ්ඩලයේ බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඒ පිළිබඳව. ඒකම මම නිතරම ලොතරැයි ගන්නවා, දවසට 10ක් 15ක් ගන්නවා. ඉතින් මට කවදාහරි ලොතරැයි කැඳේ කියලා මට විශ්වාසයක් තිබුණා. බොහොම සන්තෝෂයක් ලැබුණා. මම හරි දැන් ඉඳ ගියත් නෑ මට මේගේ මුදල් ලැබීමක පිළිබඳව. ඇත්තටම ලොතරැයි මණ්ඩලයේ දුප්පත් ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කරනවා. මේ මුදලක් ලැබුණාම ඒ දියුණුව යොදා ගන්න පුළුවන්. ඇතරම ලොතරැයි මණ්ඩලයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රයෝග මුදල් ලබා දුන්නට. ඇතරම මේ වැඩි වැඩියෙන් ලොතරැයි මිලදී ගන්න. එතකොට තමයි මේ ලොතරැයි ගත්ත තරම තමයි මේ දිනුම් ඇදෙන්නේ. මම හිත හැමෝටම වාසනාවක් තියනවා මේ ටිකට් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. මම ඉදිරියට ටිකට් නිතරම ගන්නවා. ලොතරැයි මණ්ඩලයේ වෙනුවෙන් මේ ඔබට ජයග්‍රහණ ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඔව් ඇතරම ලොතරැයි මණ්ඩලයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ මුදලක් මට ලබා දී පිළිබඳ විතරටත් ඔබ තමන් හදලා කියන්නේ විතරම ලොතරැයි මිලදී ගන්න කියලා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕචි ගන්න. ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: ඉතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙද?
4: හිතට ශක්තිය.
2: සිරුරට සුවය.
5: ඇති වෙන්න නිකන් ඇති වෙන්න. ජානන හේතු බලපාන.
4: ලස්සනට ඉන්න අලුත් රහස්.
6: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට. සමහර අය රිච්
2: කලර්ස් කුණ පිළිකෑම.
7: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
4: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
2: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
4: Supreme Lifestyle with Manisha. සතිය දවස් පහේම උදේ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
7: සාමාන්‍ය චාමර මේ අපේ මේ වාහනවල තියෙනවානේ වයිප් එක. මෙන්න මේ වයිප් එක හොයාගත්තේ කවුද කියලා දන්නවද? ඒ වයිප් එක හොයාගෙන තියෙන ගෑනු කෙනෙක් කෙනකෝ දන්නවද? කවුද? හරි අඩම්බර කතා කරන්නේ. 1902 වගේ කාලෙදි චාමර කාන්තාවක් නිව්යෝක් නගරයේ සංචාරයේදී දකිනවා හිම වැටෙන වෙලාවට රියදුරාට වාහනය නවත්ත වාහනය බැහැලා හිම අයින් කරන්න වෙනවා කියලා. ඒක සැරින් සැරේ කරන්න වෙනවා. ඒක පුදුම දුකක් චාමර. ඇය තමයි මේරි ඇන්ඩර්සන් කියලා කියන්නේ. ඒ ඇයට පුළුවන් වෙන ඔය වයිප් එකේ මුල් සැලසුම හදන්න.
4: මේ වගේ කතා අහන්න සතිය දිනවල උදේ 7ට The Welcome Show. 89.1 Supreme Radio. Radio. Supreme Radio. Wagee handa. Wagee rata.

0: 89.1 Supreme Radio. සමරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 077 600 1022 ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
1: The welcome show.
2: I burst the bodas back of a love with us on
1: the hot. Supreme Radio the welcome show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
1: The welcome show.
2: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
7: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලයේ නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
8: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
9: ලෝක පාපන්දුවේ මහා සංග්‍රාමය.
10: FIFA World Cup 2026 තරඟ විස්තර.
11: ලෝක පාපන්දු ඉතිහාසයේ රන්නකුරෙන් ලියවෙන මහා සටන්කාමී 2026 FIFA ලෝක කුසලාන තරඟාවලියේ අලුත්ම තරඟ විස්තර ගැන ඔබට කියන්නයි මේ සූදානම. දෙවන අදියරේ පිළිමලුන් පිටදකීමේ අවසාන මහා සටන් ද්විත්වය අද උදෑසන වන විට අතිශය උද්වේගකර අයුරින් නිමාවට පත් වුණා. පළමුවෙන්ම අද උදෑසන මියාමි ක්‍රීඩාංගණයේදී කැබෝ වර්ඩේ කණ්ඩායමට එරෙහිව පිටියට පිවිසියේ ලෝක පූජිත මෙසීගේ ආජෙන්ටිනාවයි. එහිදී ප්‍රතිවාදීන්ගෙන් එල්ල වූ දැඩි ප්‍රතිරෝධය හමුවේ ගෝල 3-2 ලෙස තියුණු සහ අති විශිෂ්ට ජයග්‍රහණයක් සනිටුහන් කර ගැනීමට ආජෙන්ටිනාව සමත් වුණා. මේ අතර කැන්සාස් සිටි පිටියේදී ක්‍රියාත්මක වූ අනිත් තීරණාත්මක ගැටුමෙන් ප්‍රබල ගානා කණ්ඩායමේ ආරක්ෂක වළල්ල සම්පූර්ණයෙන්ම අඩපණ කළ කොලොම්බියාව තරඟය ජයග්‍රහණය කළේ ගෝල 1-0 ලෙසින්. අද උදෑසන නිමා වූ එම සුවිශේෂී ප්‍රතිඵලත් සමගින් ක්‍රීඩා ලෝලීන් වඩාත් ආශාවෙන් බලා සිටින ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 16 දිනාගේ වටය අද රාත්‍රියේ සිට නිල වශයෙන් ආරම්භ වෙනවා. කිසිදු කණ්ඩායමකට වැරදීම් හදාගන්නට දෙවැනි අවස්ථාවක් හිමි නොවන මේ වටයේ පළමු මහා සටන අද රාත්‍රියේ 10:30 හූස්ටන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. එහිදී තම රටේ ප්‍රේක්ෂක අභිමානය මැද පිටියට පිවිසෙන සත්කාරක කැනඩා කණ්ඩායම හමුවේ අප්‍රිකානු සිංහයින් වන මොරොක්කෝව මුහුණට මුහුණලා හමුවනවා. එමෙන්ම හෙට, ඒ කියන්නේ ජූලි මාස 5 ඉරිදා අලුයම 2:30 ෆිලඩෙල්ෆියා ක්‍රීඩාංගණයේදී මෙම වටේ දෙවැනි මහා සටන ආරම්භ වීමට නියමිතයි. ප්‍රබල පැරගුවේ කණ්ඩායමට එරෙහිව ලෝක පාපන්දු පිටියේ ප්‍රවේගකාරී ආධිපත්‍යයක් හිමි සුපිරි ප්‍රංශ කණ්ඩායම මෙහිදී තරඟ වැදීමට සියලු කටයුතු සූදානම්ව තිබෙනවා.
7: පාපන්දු ලෝක කුසලානයේ උණුසුම් තොරතුරු දැනගන්න රැඳී සිටින්න අප සමග.
12: One station, all the

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: හැමදේකම එක වගේ නෙවෙයි. ලාඕචී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉතා වගේ අදත් නොවෙන සූතේ රසය. ඔබත් අදම ලාඕචී ගන්න.
2: අපි දැන් ඇවිල්ලින්නේ කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් 12ට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔව් කෙනෙක් මේ පැත්තට එනවා. අපි යගෙන් අහලා බලමු මොකද කරන්න කියලා. හා අයිබෝන් අංක දවල් 12ට ඔයා මොනවද කරන්නේ?
3: අනිත් අය කරන එකම තමා පුත.
2: හරි. තව කෙනෙක් එනවා. අපි එයාගෙන්වත් අහලා බලමු දවල් 12ට මොකද කරන්න කියලා. මේ නංගි දවල් 12ට ඔයා මොකද කරන්නේ?
4: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් 12ට අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් නේ.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙත් මැක්.
7: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තැන් සොයා උතුම් යම් සත්‍යයක්.
7: Travel with Supreme.
1: සතියේ දවස් පහම
4: The Welcome Show අහන්න.
6: අසු නවයයි එක. Supreme Radio.

0: ප්‍රේම් රේඩියෝ
1: Endless Weekend with Supreme Radio.

0: ඔබ මේ බැඳි සිටින්නේ සුප්‍රීම් රේඩියෝ සමගින්. දැන් වේලාව රාත්‍රී 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුරන් හමන ගමන් තාලය
1: සුරඟ ඔබද
2: අසු නවයයි එකෙන් අසු නවයයි තුනෙන්
0: Endless Weekend with Supreme Radio.

0: 89.1 Supreme Radio.
1: Happening evening drive එක
2: lead කරලා
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
4: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
1: Back to back සින්දු අහන්න.
5: Let's go.
0: Every weekday at 4 p.m. in Porto with Ashi Ali. The Welcome Show.
6: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
7: සාමාන්‍ය ජාමර මේ අපේ මේ වාහනවල තියෙනවානේ වයිප් එක. මෙන්න මේ වයිප් එක හොයාගත්තෙ කවුද කියනවා දන්නවද? ඒ වයිප් එක හොයාගෙන තියෙන ගෑනු කෙනෙක් කෙනකෝ දන්නවද? කවුද? හරි අඩම්බර කතා
8: ගන්නේ.
7: 1902 වගේ කාලෙදි ජාමර කාන්තාවක් නිව්යෝක් නගරයේ සංචාරයේදී දකිනවා හිම වැටෙන වෙලාවට රියදුරාට වාහනය නවත්ත වාහනයෙන් බැහැලා හිම අයින් කරන්න වෙනවා කියලා. ඒක සැරින් සැරේ කරන්න වෙනවා. ඒක පුදුම දුකක් ජාමර. ඇය තමයි මේරි ඇන්ඩර්සන් කියලා කියන්නේ. ඒ ඇයට පුළුවන් වෙන ඔය වයිප් එකේ මුල් සැලසුම හදන්න.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 Supreme Radio.

0: ප්‍රීම් රේඩියෝ
1: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
3: එව මෙහෙව.
4: පස්වන් දහසකන සමාවසන රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දහවල් දෙකට
7: සින්දු කෆේ විත් නිමේෂා.
8: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
6: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

0: සිලගෙන දෙන්න පුළුවන් මේක සුපිරියක් රටක් එළිය විදන්න පුළුවන්
1: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
0: පහසෙන් දිලේ පොළොවෙන් බලේ කොතන ඇහි
1: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට අතරෙන මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද?
2: හිතට ශක්තිය.
1: සිරුරට සුවය.
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න. ජානන හේතු බලපාන.
2: ලස්සනට ඉන්න අලුත් රහස්.
4: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට. සමහර අය රිච්
1: කලර්ස් වල පිළිකේම.
5: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
2: Supreme Lifestyle with Manisha. සතිය දවස් පහේම උදේ දායක.
1: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
6: ආ කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
7: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
6: ආ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
1: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න. ගැලපෙනවා මියුසික් වයිබ් එක.
2: සුප්‍රීම් මියුසික් සන්දේ.
1: ඉනිදා උදේ 9ට.
7: ඉංගෙන් නම් සර්.
8: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
2: The welcome show.
1: I work for that Sakavala udasana
2: hata. Supreme Radio the welcome show.
8: Satya davas pahema udey hatata.
2: The welcome show.
1: Anugrahaya.
9: Wartha apita wartha tabene koti ate NLB tanadita hane lutrayi rupiyal koti 13.98 ikma u dewanta supirita aga laba dibin rathi sangwardaneeta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanadita hane biladigena obat koti patiye kuwan.
10: Meltdol hisarathaya una semprathishava angapata දිනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
11: 89.1 89.3

0: 89.1 89.3 ඔබ මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ. දැන් වෙලාව රාත්‍රී 9යි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: එන්න

89.3 සුප්‍රීම් රේඩියෝ. අහසෙන් දිලේ පොළොවෙන් බලේ කොතනද

0: ප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ බෙගාපව රුපියල් කෝටියේ සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා මහියංගනේ එන්.එම්. ජයසේන මහතා.
1: මට කෝටියක ටිකට් එකක් ලැබුණා. මට ගොඩාක් සතුටයි. මේ මගේ උඹරුකක් තියලා තිබුණා. ඒක උකස්සරව ගන්න ඕන.

0: පොඩි සාමාන්‍යය නිවසක් කතාගන්න. මම දිනපතාම් ටිකෙට් බලන ටීවයකි. ටීවයකින් බලන වෙලා තමයි තිබුණේ අංක ආතම ගැලපුුණා ඉංග්‍රීසියක් උපිරි අංක පමණයි ගැලපුුණ. ගෙදර පවුල අපි දැනටීම අපි තුන් දෙන මුණ ගුරායි මයි නොන ඉති අනික් කට්ටිය බැඳලා ඒ කට්ටියටත් දෙට බලාපොරත්තිය. දැනටත් දිනකට මේ පහලක් විස්සක් ගන්නවා. දැම් මට ටිකෙට් එක ඇදුනට පස්සේ මේ සම්පූර්ණ දැන් ටිකෙට් ගැනීම අපේ මේ වැඩි විලක් තියෙන. ටිකෙට් සමහරට අලවි කරන තැන්වල මඳවෙන. ආපහු මේ ඉතුරු තැන්වලින් ටිකෙට් අලවි කරන එක ගෙනල දෙනෙක් කෙනට කිවම් පස්සේ ආපහු ගෙනත් දෙෙන ඒ ටිකෙට තිවර වෙන බොහොම සන්තෝතින් ගන්නකත්.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය එන්නල්බී.
2: අපි දැන් ඇවිල්ලඉන්න කාර්යබහුල නගරයකට. කට්ටිය දවල් දුලාට මොකද කරන්න කියලා අපි සමීක්ෂණයක් කරනවා. ඔවු කෙනෙක් මේමත්තර එනවා අපි යගේ නහල බලපු මොකද කරන්න කියලා. අයිබෝනක දවල් දොලහට ඔයා මොනවද කරන්නේ.
3: අනෙත් අය කරන එකම තමාපුට.
2: හරි තවකිදික්කෙනවා. අපි එයාගෙන්වත් අහලවලමු දවල් දොලහට මොකද කරන්න කියලා. මේ නංගි දවල් දොලහට ඔයා මොකද කරන්නේ.
4: අයියෝ අයියා. අතන මෙතන කවුරුත් දවල් දොලහට අහන්න සුපින් රේඩියෝ ලන්ච් බ්‍රේක්නේ.
5: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් දොලහට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් මැක්.
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
4: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
8: The Welcome Show.
9: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udeha hatata
8: The Welcome Show.
4: අනුග්‍රහය.
10: එන්න

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: 89.1 89.3 Supreme Radio.

0: 89.3 Supreme Radio.
1: Happening evening drive එක
0: lead කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: වරු කියනවා ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ.
3: ඔනි කරතරුවක් තමත් ඔනි කරතරුවක්
1: back to back සින්දු අහන්න.
4: Let's go.
0: Every weekday at 4 p.m. Dimpotta with Ashi Ali. ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උදේම යමු සංචාරයක්.
0: Travel with Supreme.
1: සතියේ දවස් පහේම The Welcome Show අහන්න.
0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකාලමු.
1: ඔබගේ ගෙවත්ත පමණක් නොව ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
2: ඇයියනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
3: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: සාමාන්‍ය චාමර, මේ අපේ මේ වාහනවල තියෙනවානේ වයිප් එක. මෙන්න මේ වයිප් එක හොයාගත්තේ කවුද කියලා දන්නවද? ඒ වයිප් එක හොයාගෙන තියෙන ගෑනු කෙනෙක් කෙනකව දන්නවද? කවද මාටි ආඩම්බර කතා
5: කරන්නේ.
1: 1902 වගේ කාලෙදි චාමර, කාන්තාවක් නිව්යෝර්ක් නගරයේ සංචාරයේදී දකිනවා හිම වැටෙන වෙලාවට රියදුරාට වාහනය නවත්ත වාහනය බැහැලා හිම අයින් කරන්න වෙනවා කියලා. ඒක සැරින් සැරේ කරන්න වෙනවා. ඒක පුදුම දුකක් චාමර. ඇය තමයි මේරි ඇන්ඩර්සන් කියලා කියන්නේ. ඒ ඇයට පුළුවන් වෙන ඔය වයිප් එකේ මුල් සැලසුම හදන්න.
4: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 Supreme Radio. මගේ හඬ, මගේ රටේ

සිනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ රේඩියෝ රේඩියෝ මගේ හඬ මගේ රටේ

89.1 Supreme Radio. Magi Anda, Magi Rata.

0: 89.1
1: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රටේ

අසු නොවයයි එක අසු නොවයයි තුන සුප්‍රීම් රේඩියෝ රේඩියෝ රේඩියෝ මගේ හඬ මගේ රටේ

89.1 සුප්‍රීම් රේඩියෝ ආසෙත් දිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ

89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: 89.3
1: Supreme Radio
0: Magi Hande Magi Rata

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: 89.3
1: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රට

89.1 89.3 Supreme Radio.

0: 89.1 89.3
1: Supreme Radio.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

89.1 89.3 Supreme Radio.

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

රත්නමාලී ගාථාත්‍රය. මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනුවිහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තනාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාර්ග අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව. අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දිනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථ වාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

89.3 සුප්‍රීම් රේඩියෝ අහසෙත් දිලේ පොළොවෙත් බලේ කොතනක් ඇහේ

කරවදාල මෙලව සහ පරලොව දියුණුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇත්තා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්ත

සිතේ බිය සහ සැකය දුරුකර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම්වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: පොත් පලංගර
1: ස්වර්ණමාලි මහසෑහක පොත් පලංගලම්
0: සතර වරම් මහරජ සතර අතින් ඇයි පිරිත් පැන්ති සිටි පුතුනේ පුවක් මල් ගිනි

සතර වරම් දෙව් මහරජ සතර අති ඇවිදි පිරිත්තැන් සිටි පුතුනේ වක් මල් ගිනි

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.